අංගවානති අරාම් ලිබෙනවි ගොතුගාතිය බෑමිහුන් කෑබය උලේෂ දුනියේ ගාතිය බෑමිහුන් හේදකුරි දවස්තවගා තිය බෑමිහුන් කුරි හෙව අමල්තවගේ ජසායිග්‍ය ගොතුන්නේ.

0: අදි එයි කාහෙනෙක්ග බහෙවෙස් නූනෙ තියබෑමිහුන් හඳුමකුරණී වරවෙස් මදුන්නේ.
1: تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ
0: أي عالم تكبر رسكلاغ حضرتم باوالب فتكه

0: රෙකෝඩින්ග් හඳුනාගඩ ෆස්මිනට් මේ දිව්‍ය රාජ්‍යකට
1: IKEA presents
2: බාජ්ජර් හෙන්න

0: IKEA presents
1: භාග්‍යවත් හිමි.
2: දුනියේගේ හතර පිටුන්,
3: රාජයේගේ උතුරා දෙකුණුන්,
2: ඛබරා මවුලූමාත්,
3: හුට්ටු මෙන්නති සවීස් ගඩීරු,
2: දිවහි රාජ්‍යයේගේ අඩු
3: එංහා සතස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අධ්‍යනුවේ මෙගහර්ට්ස් FM බේන්ඩ්.
4: ඒ ශා එක්කල ලියුන්ත හවල් කොරි කොන් තාරේ ගත ඒ සෝලත නෝනේ සතාරත
5: ಅಯ್ಯಾ ಕೀನ ನುಕೊಂದು ಹೆಕ್ಕ ಮೆಂಗೆ ಏಕಮಕು ಬುನ ಏಯ್ ಫಾತುಂಗೆ ಫಿರಿಮೀಹ ಆಫೀಹಂ ಆಸ್ ಫಾತುಂಗೆ ಆಗ ಜಹಿದುವ ಸಮಗಾವ
4: ಆ ಆಫೀಹು ಎಮ್ಮೆಂತರೆ ಫಾತುನ್ ರುಯಿದುವಸ್ ದೋ
5: ಉಹು ತಿಯದಿ ಹೆಂದುವ ಹೆಣ್ಣು ಏಯ್ ಫಾತುಂಗೆ ಲೋಮತಿಗೆ ಜಹಿದುವಸ್
4: ಆ ಎದುವಸ್ ದೋ ಏಯ್ ಅಂ ಎಕ್ಕ ಅಂಗಾರ ದೋ ಹೆಣ್ಣು ಏಯ್ ಸೋಳವಿ ಅಂಗಾರೆನ್ ಹನ
5: ಆ ಆ ಆ ಆ ತಿದಿಯ ಯಹಮ ರಂಗಳ
6: ගිනමිහුණ ගෙවෙෂ අනියාගේ මා බුඩුකමෙන්නෝ එපද අනියාතන් ඉතුරුවනී එහෙම් වෙයි ගෙවෙෂ අනියාත මදුකුරුම්ගා අනියාලිබේ ෆරාත්ගේ මවුලුමාත් කමා බෙහේ ෆරාතා හිස්සා කුරවා
7: දුනියවි තිරිවුළුම්ගේ උෆාවරි කමා සුවරුගේගේ මතිවෙරි නිර්මත වාසිල්වුමා
8: සාලිහුන්ගේ පකීචා
7: අලුකම්ගේ රීති ආදතකා අඛලාවගේ මතිවෙරි සිෆත ලිපිගතමා
8: صالحුන්ගේ පකීචා
7: මා රසූලාගේ සුන්නත්ගේ මච්චා ඉමාමු නවවේ රහමහුල්ලාහ් ලියුබාෆාවා රියාලු සෝලිහින් මිෆුතුගේ බාබතකුගේ ශරහයින්
9: හෙඳුනු දජ්ජාන්ගේ වාහකියද වේකම් හවීර විර සබෙබ්බේ කඳුන එකමුගේ බිරවරිකම් සිකුණ්ඩියන් ඒ නෙගිෆාවා තසවුරු ෆිලා නුදාක නබියා සල්ලල්ලාහු අලයිහි වසම් එංගෙවඩගෙන් සුවල් කරන තිබේ කඳුන් කිහිනෙත්තෝ
7: අලුකම්ගේ ආදතකා අගීදායා රීති අඛලාවගේ මතිවෙරි ಅಗುಹುರಿ ಎತ ಫಿಲಾವಳತಕೆ
10: ಇಸ್ಲಾಂ ದೀನುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ವರ ಬೊಡ ಮೇ ಬಾರ್ ವಳವಣಿ ಅಲ್ಲಾಹನ್ ಎಕಣೆ ಅಳುಕನ್ ಕುರುಮ ಶಿರುಕು ನುಕುರುಮ ಅಂಗವಫ ದೆಮ್ ಮಿ ಅಂಗವಣಿ ಎಮ್ಮೆಹ ಮೇ ಸಕುಂ ಎಬ್ಬಾವಂತ ಬೈಗೆ ಗೊತ್ತು ಗವುಮ
7: ಆದಿತ ದುಹ ಬುದ ದುಹುಗೆ ಮಿಂದುರು ದೇಜ ಹಾಯರು ರಿಪೀಟ್ ಹೋಮ ಅದಿ ಬುರಾಸತಿ ದುಹುಗೆ ಹಿಂದುನು ಅಗ್ಗಡಿ ತಿರಿಹು ಅದಿ ಅಂಗಾರ ಅದಿ ಹುಕುರು ದುಹುಗೆ ರೇಗಂಡು ದಿಹಗಡಿ ತಿರಿಹು ನುವದಿಹ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ತೀನುಗೆ ಅಡು

ගඩ මෙහර දිහ ගඩ එමින ටඩොස් සම්තියා ගෙන්ද වනි දිවෙහි රාජ්‍ය ගඩු දිවෙහි රාජ්‍ය ගඩු මෙ ගඩ එක කුරිය මෙතන අදුක රාජ්‍ය මෙ අදුක අදුක රාජ්‍ය ප්‍රෝග්‍රෑම් එක කුරිය මෙතන අල්කොන් අයිෂත් නැයිම ದುಹುಗೆ ಮೌದು ಮಿಬ್ಯಾಗಳು ಮೇದ್ ಮಿ ಬಲಾಲನಿ ಉಫೆದ್ದು ತಿರ್ಕಮ್ಗೆ ಮೌರ ದೇಹ ಸಬ್ಬಿಹ ಬಿಸ್ನೆಸ್ ಸೆಂಟರ್

ගැස්තිනී හප්තාගවාහක මිසිල්ස්ලාග මිහාරවස්කනෙ සෙම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වාබ්දුල් ගනී හදියා කුරවාෆාවාහකේ මේ අප්තාගස් වාහකෝෂේලි මරිය මාතිවා අදනන්.

අංගවානති අරාම් ලිබෙනවි ගොතුගාතිය බෑමිහුන් කෑබැයි උලේෂෙ දුනියේ ගාතිය බෑමිහුන් හේදකුරි දවස්තවගා තිය බෑමිහුන් කුරි හෙව අමල්තවගේ ජජායිග්‍ය ගොතුන්නේ.

0: අදි එයි කාහෙනෙක්ද බහෙවෙස් නූනෙ තියබෑ මිහුන් හඳුම කොරණී වරක් වෙස් මදුන්නෙ.
1: තන්සීලුම් මිර් රබ්බිල් ආලමීන්.
0: එයි ආලම් තගෙ වෙරි රස්කලාග හදරතුන් බාවාලෙව්වි ෆොතකේ.

0: ගේ ෆාන් දෙන්න විත්ති බදර කොප්වා මේ තියබෑමිහු බහට්ටාශේ. දෙගේ බෙහෙට්ටි ාම හිරි ෙන්න්නන ෆෙංගඩ ගෙතරේග එකමන ඇස් ෙනි එක එතම් ෆෙනුමුන් එකමන හයරම්බේ. දෙන් සුලෑමාන අලෙහි සලෑම්ග අමුර ෆුල ඒ ෆෙංගඩක් එකමන වද වඩාගන්නවා විිචයනි. හගීගතුග ඒගේ හගීගතක ෆෙංගඩ නූ හෙන්නම එකමන හිවගෙන් මිදන ඒ ෆෙංගඩ එකම්ග. දෙන් එකමන එකමනගේ හෙදුම් කශ් කොරවා හිසාබ එකමන බේනු පුළුව වද වඩාගන්නවා එවකුත්තු සුලෑමාන අලෙහි සලාම් මිදන්නවනි තී ෆෙනෙන් නූනේ තී ෆෙංගඩෙක් මතීගවා ඔමා බිල්ලූරි ගඩිකේ. හගිගතුග මීකං සුලෑමාන අලෙහි සලාම් මිගොත්ත කන්ත කොරවුමා මෙදුග එල්ලිමුවරින් වාහක දක්කානො තෆ්සීර ඉල්ිමරින් වාහක දක්කාපාවේ. එගොතුන් බලාදාර වලගනුවන්නම් ෆෙන්නනි සුලෑමාන අලෙහි සලාම්ගේ අරිහුග ජින්නි තකේ නුවත සුලෑමාන අලෙහි සලාම්ගේ හාස්ස ජින්නියේ මි දන්නවනී මනිෆානය එකමනායකි ජින්නීගේ ආයිලෑ ගොලිෆාවා මිහෙකේ ඒනගේ ෆෑ වනී හිමාරෙක්ගේ ෆයා වත්තරශේ. ඇමි සුලෑමාන අලෙහි සලාම් බේනුපුල වඩා ඇති අස්ලු තෙදෙත්තෝ බල්ලවක් දෙන් තෙදෙත්තෝ බල්ලවම් බේනු පුොළුවවි වගතුග එකලේගිෆාන දෙන්නවේක නොන්නානේ කමනායි කමනගේ හෙදුම් කොළ කශ්පු කොර වාශය මේ වරන් හුතුරු කමක වගෙන්දානි. එහෙම එකලේක්ෆානක් ලිබඩාන්ෆාවා ඉල්ිමගේ සවබුන් එකලේක්ෆාන් මිපද කන්තත්තකේ කුරවුන් එකශීගෙන් හෙන්නව ්‍රවාඇත්තක මනිා එන්නනි ජින්නි සුලෑමාන අලෙහි සලාම මශවරා දෙවිය තිමන්න එකමන හෙදුම් කශ්ප කරාන ගොතෙ තිබන්න අදාදී පානමේ. එයි ෙගඩගේ මතිීග බිල්ලූරිගට බාවදම අරගුණම වාහක දෙක්කේගේ දසුක මස්ත දවාහ හැදීම එකමන හිවානී ඒයි ෆෙංගට එකමගේ ඒරු ඒගේ සවබුන් එකමන කශ් කරානේ ගොත කශ් කරමු සුලෑමාන අලෙහි සලාම ෆෙනිකට පෙන වඩා කරනවානේ
1: සුලේමාන අලෙහි සලාම වාහක මිර මහසබ මෙදු කඩාලා වැක්වනි රාත්කරව මාධමාරය වෙස් විවාහකයග නොනම බෑයක් බද්දලුම මිල් කරමු ප්‍රගම් රෙකෝඩ් කුරේ ඇම්නත් දූන. مشاهدوا الشيخ عبد الله جميل وفدي علي عبد الله. والسلام عليكم.

0: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්්
1: දිවෙහි රාජ්‍යයක අඩු

0: හිසියම මෙ උමේදු කරණි වර ගින මාලුමාතක තිකුදින ලිබුණකම මෙ ප්‍රෝග්‍රෑම් ෆැෂියරු පුණෙවුණ දෝ කුලිවර ගෙනස් දෙන වාහක
1: ආ තිබුණි තෙද එකමකු මෙදු ගෙනස් දෙනි කොම් කුලිවරක බෙහෙ ගොතුන්ත
2: අඩුවන් ඉදේ ඒරන් චුට්ටීගා මිපද කුලිවර කුලද විදානේ මෙ කුලිවර කුලවැණි බුම්වර්වස් හුරගෙන් එහෙම් වීම හිඟා මෙ කුලිවර බෙහෙ ගොතුන් මාලුමාත ඔලුම් ෆිල්වාලම معلومات دیوانی دیوهی بہو کے استاد عبدالعزیز جمال ابو بکر

0: ස්ලාම් දැක මියද මෙවලනි සගාෆි කුළුවර එක වාහක දක්කාලා මියදු මේ වාහ කොල්ල මෙවනි මණ්ඩි කුළු මණ්ඩි කුළෙන් වෙස් පේනවානි හැම එකනි වල්තරවද දඩි කණ්ඩාලි මනිමුණි එ දඩි කණෑන් ගෙනස් ගෑගනක දෙයිංචි බෑ හොන්නවරුගේ දෙම් බයේ ෆදල කුළු වෙද්‍යා තිංංචිවර හොන්න ඒවරුගේ ලකුඩි ෆෝලි ෆෝලි කියන බොරිකුරාණි තිංංචි දෙයිංචි බෑහැකවර බරිකොස්ව බෑවරු මණ්ඩි ෆෝලිත වීම ඒවර ගිනෑ හුන්න ජෙහෙන යනක සතයකොරක ෆෝලි වස් මස්සල එන්න තැන් කුලේන දඩි ඒයි එකලා හැංකුලි වෙතක්කම වෙජ්ජීයා බෙටු මිහාරු කියාල් මිසාලක මේ ක්‍රිකට වෙච්චික බෙටු ඔන්න ගොත මණ්ඩිග ඔන්නන ඒගේ නී ජහා දඩිගඩු මුගුරු එකමකු කියානේ කුල්ලේ දඩිගඩු ඒ දැන් ආලෙන් හමවීම ආම ගොතෙක්ග එහා මඩු මඩු ලකුඩියකුන් නොන් හදානෙ කේසවකි මා මඩු ලකුඩින් හදෑැී අවහන් හදාකවාන එහම හිසාපකං හරු ලකුඩින් හදානේ දැන් උනි එච්චිහි එම ගෙන හදා ෆොට්ට ෆෙන්න්නනේ උනි කුරදි වෙසුන්න්නන හත කුරදි තැන් කොළ හරවාන යාමක උනි ඒයි එහා හරෙන් වෙස්නවාන එකමක මඩ වෙස්නවාන එයා හවරග මගූ වෙස් ෆෝලි හදාප හොරේ එකමකු කුලෙන්ගෙන් ගොලේ දඩිගඩ වාන්ජයන තැන් කොළින් හරු එච්චක උනි දඩි එම ගෙන හදා ෆොට්ට දෂි සෝ හමගෑම්මස් එම එගොතත් දැන් කුලෙෙන් හදා ගොතකි යාම් ගොතක මගුම්මතීක නොනීයා රශුගේ අතේ එහෙලි හි පශපු ගොන්න හුස් තනෙක්ක කුලේනි පාහකොල්ද මහිග මිහාරුකං ඇස බශිකුලේ තන් තෙකු දෙන්න ෆැනිි හුන්නානයෙන් ඒවනි ඒ අර පහුන් වෙස් කුළුණු වෙච්චි මිහරස් කුලේ කරන්නේගේ ඒ කුලේ ගොතන් හම නෙටෙන් නොහන්නන දමා පැබිමැති කරුන්ගෙත් දමාලානයෙක් බදලුග දෙැන් කුලේ තනෙක් වෙස එකො මෙහන් ලෙට් ෆෝර්ම ස්ටේජෙන් හදා කනු ජයන බිම්මතික තැන් කොල පාහකොල්ලීම තනක හුට්ටිකෙන් කුලේනි දැන් ඒ ආමක කුලෙන් අයකමකු රස්මීක කුලේකම වෙච්ජිය තිබේතන් පාහකුරින් ජෙහෙන තර ඕනු දඩි බිම ජැහෑගෙන් හතර කණන් අදාහ හුන් කුලේතන් පාහකොප්ෆානේ තැන් බිම්මතීක ආමගොතෙක්ග වලු කොලෙක් කොනෙස වලුග ෆෝලි බාවාාෆ ඒ ආමක මුනි ෆෝහිෆිල්වන් කුදින් අතිර්මතික මගමති කුලෙර හදාගොයි වලු කොලෙක් කොනෙස බාට්ටාහ එක්කොල දෙක්කොප්ෆ දැන් අතුගොන්න මුගුරුන් නොත දඩිගඩුම් ෆෝලීක කොළුග ජහාලීම ෆෝලි එඹරම් මච්චන් අරාණ මච්චන් ඇනීම දෙන් ගෑහරතැන්ලාප ජහන් ජයෙන දෙන් අඩිකොල ගන්න හුරා රොගෙත්තම කුරින් බුණහ දෙන් ඒ රොගාහමයන් ඒන ජහයගෙන් නුදීජ බෑපාරු හෙවරකො ලබ්වා නුලෑැෆියන් නුගොස්වාන එහෙන් නුගොස්සිය එන නුබෑවිය යෙසු දෙහම එකගොතන් ඒන බාර ජෙහීම එ ජහාෆෝලි හිෆියස නුබෑවිය එම තිබේනි බාර කොළුන්තරින් කොළෙක්ග එබැකු තිබැන හිෆන් අනබැක් තිබැනි කුලෙෙන් කුලෙන්තිබේ මිහුම් එමිහුන් අස්වක ගිනෑන් ලඩු හදාලම් වගේ නනික නුබෑන්ම කිතවරකස්කම කුලෙන්වි කුළෙන්වේ නුබෑවන්වර හතත්දම කුල්නස් ඒ හම ෆෝල්තන් හුස්සේ මනික්ක හොවා ෆෝල් තබස් කෙන්නාන කොළුග ජහාාප මච්චන් ඇරීම ජහාන දැන් කුළදාන කුළුන් තරින් එක දිමදිමෑ ජහාන දුර ජහාන ඒරම හිෆන්වර උන්ද ගුවන තැන් අනික් වර විශ්ණ ජහනයගේ ෝයකු ජහිජහම දුවස්වාන ලකුඩි බරිබරි යන්න ඒක ආමකෝ ගෑගඩක එහා ඵලයෙන්නු හෙවරුගේ ඉගිලීගේ වසා ජෙහේ වරපුර ඒවර හිම ලකුඩි හදා හන්නානේ එහෙම කොමිගත වේ සේකෙන් ජෙහිජ්ජිය තදවාන එහෙම හගගතුක වර හුනර්තක ලිබේච්චෙන්ගේයි එච්චිස බෙලුමුගේ හුසියාරුකං දිනමුගේ අහුනරු දිබේන ඒ රෙකුමුගේ දිමයන්න එච්චිහි එෆරාත ජෙමුගේ එන නිහිපෙන් යන එෆරත ජෙහිදාන ඒ ගොතන් හිපමුන් හිපමුන් ගොස්ස හුරිහා කොළුන්තරින් නුබෑවන් ජෙහෙන ඒ ඒන නුජෙහිගෙන් නූනීයා ඒන ජහ ෆෝලි අනිබ්බෑග මිහුම් හිෆෑගෙන් මිහෙන් ගොස්ස නුබෑවානි දෙැන් කුලේ කුළුන්තරිය නුබෑ නොුවඥා හදාගොතකි ඒ ලඩකක් වනි හමකන් ජහ කොම ෆෝජල් ලඩකන්නවාන්ගේ හ බශි ඔන්න උසෝදුන් හම එෆාරකු ෆෝජෙන් එහෙන් ජහමන් ජහම ගොස් බාර ෆෝල් ජහප සප්පු ජහන් ජහප දැන් හම එක්කල බශිකුලේ ගොත දෙැන් අනික අයිතුරු දෙ ෆෝල් ජහයගෙන් ලඩෙ වන ඒ ගොත මේ ලඩු පුරවැනි දැන් එමිහුන් න වෙබ්වෙස් ෆෝජෙ බයාහමය කණඩු පුරස්කො කණ්ඩේමික්කැන අලාපන රෝග කියන කණ්ඩු කනුමතික ජෙහිපය ද තන ජෙහිප ේරදදිියස්නු බෑවන එක මිකොළු ජෙහිපදියනු බෑවන්න දාංජහෙනි කණ්ඩු හුරස්කො කණ්ඩුගේ බේරත් දාංජහෙන් එනුගසියනු බෑවියන දැන් එන ජෙහෙන අනික අහින් කුළුන්දයක පුරසුත්තේ කියාදේ ගොතන් විශ්නජි බමි හදාගොයි නිවරක් ගෙන ලකුඩි ෆෝල්තක දැන් කුලෙන් එම්මේ දඬි ගඬ වෙස ඔවිදාන එකමක ඒ මිහක ফাসෙහ දඬි ගඬ ගෙන්ගුල වෙනේනේ දැන් තිබෙනි බාර කුළුන්තරින් පහර කු මිහ ඔකුලෑනේ අනිකොලක තිබෙනි හිපා කුළුන්තරින් ඒ මිහුන් හිමි කුළුන් ජහා ෆෝදිතන් හිපාගෙන නොබෑ කුරන් ජෙහෙනි ඒ මිහුන් නම් හිපාගෙන නොබෑ නොකරෙජ්ජාම මම මිහුන් දඬු දී තිබෙයිදාන කිතෙමිරේ බන්දස් හම හිපාගෙන නොබෑ කුරන් ජෙහෙනි එහෙම වීම වකි වගුතෙක් කඬ ඒසෙන් නොවේ දැන් මිහම ಸಗಾಫಿ ಕುಳರ ಗೆತುರ ರಾಜ್ಯಗೆ ರಶ್ಮಿ ಕುಳರ ಕಮಗಸಿ ಹಮ ಸರ್ ಹಂದಾಂಗ ಬಹರಿ ಗೌಮಿ ಮುಬಾರ ಬೇವಿ ಮಿಹಾರ ನು ಬೇವಿಸ ಮಂಡಿ ಮುಬಾರ ಬೇವಿ ಹೆಮ್ಮೇರ ಬೋಳ ದನುಗ ಬೇವಿಸ್ ಎ ಹಂದಾಂಗ ಬಹರಿ ಎಹಂ ವಿಮ ಏಗ ಮಾನೆ ಕಿ ಮಿಹಂ ವರ ಹುನರ್ವರಿ ಕುಳುಂತರಿನ್ ತಕೆ ಬೈ ಮಿಹುನ ನುತಿ ಬೇವೆ ಮಿ ಕುಳೇ ತಂ ಫೆರೋನಿ ಮ ನುಕುಳೆ ಅಸಾಮಂ ಅತರ ಎಫರ್ ವಡಾಯಗ ಅತರ ವರಿಯಕು ಹಂದಾಂಗ ಹೊರೆ ಹಮ ಏರ್ ವರ ಫೋರಿ ಗದಕ ಇಜುವಾನು ಮಂಡಿ ಕೋಣು ದೋಸರೆ ಹಾ ಮಂಡಿ ಕುಳೆ ತಂ ಹಂ ಫೆನ್ ವಡಾಯನ್ನ ವೇರ ಗೊಸ್ ದಕ್ಕಬದಾಶ ಕ್ಯಾ ಅಮ ಬೇರೆ ವೆದಾಕ ಲೇತಿಂ ಫೋದಿ ಜಹಾಫ ಬರ ಕುಳದಾನ ಹೆಂವಿ ಮೇಕಲ್ ಕುಳಫರಿಚ್ಚ ಕೈಂಗೆ ಹೆಂವರ ಫೋರಿ ಯಾಗಿ ಕುಳವೇಚ್ಚ ಮಿವರ ಮಜಾಚ್ಚ ಹೆಂವಿ ಮ ಹೀವನಿ ತಿ ಕುದನ್ ನಮ್ಮಿ ಕಿಯಾದಿಂ ಗೊತ್ತಂ ದೆನ್ ಕೊಮೆಸರ್ ಕದ್ದೆನ್ ನುದಕ್ಕ ಕಿಯಾದ ವೇನಿ ಯಾಕ ಮರ ಕಣ್ಣೆಗೆ ಅಳುಂ ಫಿದಾ ಹೆ ಬೈ ವೆಸ ವರ್ಕ ದೆನ್ ಹೀವನಿ ಮಿ ಫದೇವರ್ ಕ ಅಳುಂ ಫಿದಾ ದೆ ವೆಜ್ಜೆ ಮಂಡೆ ಕುಳೇಗ
1: ಸಗ ವಾಹಕೊಳ ಫಟ್ಟಮ್ಮ ವಸತೆ ನಿಮ್ಮ ವಸ್ಪುಣ ವಾಫಮಿ ಸಗಾಫಿ ಕುಳಿವರಕ್ಕೆ ಅಯ್ಯಸ್ತು ಕೇಳಗಂತ
0: ದೇವಿ ಸಗಾಫತು ಆದಕಾದ ತೆರೆಗ ಹಿಮೆನಿಗೆ ಹಿಂಗಮು ಹಿಂಗಮು ಹೆಚ್ಚಕ ವಾತಿ ಅನೆಕ ಎವ್ವೆಸ್ ಬೇರು ಬಯಗ್ಗೆ ಎವ್ವೆಸ್ ಬೇರೆ ನತಿ ಹಮ ದಿವೆ ಹಿಂಗ ಅಮಿಲ್ಲ ಉಪದ್ದುಮ ಕಬ್ಬಾತಿ
2: ಸಾಮಿ ಕೊಂಗಿರಕು ಕುಳಂ ಫಿಷ್ಣು ಕುಳಿವರತ್ತು
0: ಸೀ ಜವಾಬು ದೇಖ ಹಮ ಗ್ಯಾಮಸ್ ಮೀತಿ ಸ್ವಾಮಿಂಗ ಬಪ್ಪಮ್ಮಗೆ ಕೂಡ ಇರುವಸ್ ಕುಳೇಕಮ್ಮ ಬಪ್ಪಮ್ಮ ಸಂಬೋಣವಿ ಅದಿ ಬಪ್ಪಮ್ಮ ಬಣ್ಣ ವಿತ್ತು ಮಣ್ಣ ಕಾಫ ಮಿಂದ ಮಾಡು ಗಸ್ ಕೊಳ್ಳೆ ಎಹಿ ಮಮ್ಮಿ ಹಮ ಸಗಾಫಿ ಗೊತ್ತಮ್ ವಾರ ತ್ವಮು ಏ ಕುಳಿ ವರಕ್ಕಂ ಎಬೆಂಗೆ ವರಕ್ಕುರಿನ್ ಸುರ ಕೊಳ್ಳು ಎಚ್ಚೆ ಎಹೆಂ ವಾಸವಕಿ ದಿವೆಹಿನ್ನಕಿ ವರಂ ಎಕಹೆರಿಕೊ ಕಂಡುಗೆ ಮೆದುಗ ಎಕಿ ತಂತಾಗ ದಿರುಣು ಬಯೆ ಎಮಿ ಹುಂ ಮುಣಿಫೋಯ್ ಫಿಲ್ ಮ ಕುರಾಣೆ ಮಾಗಿನ ಮ ಕುಳಿವರ್ತಕ್ಕೆ ನುಹುಣ್ಣಾನೆ ಹೆ ಮೆಮಿ ಹುಣ್ಣ ಮಜಬೂರಾಣೆ ಈಜಾದ ಕೊರಂತ ಕುಳಿವರ್ತ ದೆನ್ ಈಜಾದ ಕುರಂ ಬದಾರುಗ ಎಚ್ಚಿ ಗಣ್ಣ ರುಫಿಯನ್ ನುಹುಣ್ಣಾನೆ ಎಚ್ಚಿ ದಿಬೆನೆ ಗೊತೆನ್ ನುಹುಣ್ಣಾನೆ ಹೆ ಹುಣ್ಣ ಎಚ್ಚೆ ಬೇಣು ಕೊಗ್ಗೆನ್ ಕುಳಿಯ ಕುಳಿವರ್ತಂ ಉಫದ್ದಾಗಂತ ಎಮಿ ಹುಣ್ಣ ಕಮೆ ಕುರುವೇನೆ ಹೆವಿಮ ಮಾ ಹೌದು ಲಿಬೆನ್ ಹುಣ್ಣಾನೆ ಎರ್ಗ ವಾಲ್ತೆರೆ ಕೊಮರ್ಷ ಗಸ್ ಓಣಿ ದಂಡಿಯ ದಿಗ್ಗ್ಯಾ ದಂಡಿಯ ಕುರಜ್ಜ ಅಚ್ಚಿದ ಹೆಮ್ಮೆ ದಂಡಿ ಬೇಣು ಕೊಗ್ಗೆನ್ ಕುಳಿಯ ಕುಳಿವರಂಗ್ ಉಫದ್ದಾಲಿ ಕಮ ಹೆಮ ಹೀವಣಿ ರಾಜ್ಯಗ ಮಿಹಾರ ಮೀಹಿಂ ಒಳ್ಳೆತ ತಿಂಹಾಸಹಾರ ಬರ ದಿಗ್ವಜ್ಜಕಮ ಮೀ ದೀರಾಸ ತಕ್ಕ ದಕ್ಕಣಿ ಬೈ ಬೇಫ್ರಮ ಇದಾವಣಿ ಹತರೋ ಹಾಸಹಾರ ವೆಜ್ಜೆ ಎಹೆ ವಿಮ್ಮ ಮಿಕುಳಿವರವ್ವೆ ಸಮ ಎಮ್ಮೆ ಕುರಿಂ ಫೆರ್ಗೆನ್ ದೇಹಾಸ್ ತಿಂಹಾಸಹಾರ ವಿಧಾನಕಮ ಲಫಾ ಕುರಣೆ ಗೊತ್ತಕಸ್ ಏನು ಎವ್ವೆಸ್ ಮೀಹಕು ಮೀ ಮಂಡಿಗೆ ಫೆಷನು ತಾರೀಖೆ ಅದು ಮಿಹಾ ತನಕ ಹೋದಾ ಫೆಂಗೆನೆ ಏನು ಸಾಬೀತು ಕಮ್ಯಾಕು ಹೋದೇನೆ ಹೆಣ್ಣೆವ್ವೆಸ್ ದೆನ್ ಲಫಾ ಕುರವೇನಿ ಹಾಗೆ ಗತ್ತುಕ
2: ಮಿಹಾರ ಬಲಾಯರು ಮಂಡಿ ಕುಳೇಗೊತ ಬೇಣು ಕುರ ಎಚ್ಚಿಸಂ ಆಸ್ಪಾವಾ ಎವ್ವಸ್ ಬದಲೆ ಮೊಬಿತ್ತೋ
0: ರಾಜು ಆಕಾಲ ಎಚ್ಚಿ ಹೀಗೊತ ಕಮ್ಮಿಯಕ ಬದಲೆ ನಾದೆ ಏ ರಾಜು ಆಯ ಬಹುರಿ ಮಿಹಾರ ವರ ರೀತಿ ಕೊಂಗ ನಿಲೀಲಾ ಜಹಾವನ್ನ ಫೋಲ್ ಬಯಾ ಎಚ್ಚಿ ಹೀಗ ಮಕು ಮಂಡಿ ಹಮ ಮಿಹಾರ ವಸ್ ಕುಳೆಂಜ ಹಮ ಲಕುಡಿ ಫೋಲಿ ಹದಯಾಗೆಂ ಹಮ ಕುಳೆನಿ ಎಮ್ಮೆ ಫಹುಂ ದುಂಗಿರುಗ ಸೆಹೆಂ ಏ ಮಾ ಬಟ್ ತರಗೇವಕ್ ತರಕ್ಕಿ ವೆಫೈ ಕುಳಿವರಕ್ಕಮ ವಾತಿದೆ ಇತುರಂಗೆ ತರಕ್ಕಿ ಕುರಾಣೆ ಗೊತ್ತೆನ್ನೆ ಹಮ ವರ ರೀಚ ದಂಡಿ ಮಶಾಯಗೆ ಹೆವರುಗೆ ದಂಡಿಗೆ ನೆಸ್ಕೆಂ ಬರಿಕೊಗ್ಗೆ ಹದನಿ ಎ ಗೊತ್ತ ಕುಳೆಗೆ ಎ ಕುಳೆವೇನಿ ವೆಸ್ ಮಾ ಮಡು ದಂಡಿಯ ಕುಣ್ಣೆ ನುಕುಳೆವೇನೆ ಎಹೆಂ ಕಮ್ಮ ವಂಜ ದೆನ್ ಇತುರ ತರಗ್ಗಿ ಕುರಾಣೆ ಗೊತ್ತಂ ಒವಿದಾನ ಕಣ್ಣೆಗೆ ಎಕ್ಕದ ಫಹರಗ್ಗ ತರಗ್ಗಿ ಕುರಂಜ ಗಾಡಿ ಕಂಡೆಯಳು ಕಾಲ ಕಮೆ ಕುರವಿದಾನೆ ಏಕಮಕ ಮಿಹಾರದಂ ಗೌಮಿ ಮುಬಾರ ನುಬಾವ ಹೆಚ್ಚು ಕವ್ವಾತಿ ಮುನಿಫೂ ಫಿಲ್ವಾದಂ ಬೈರಡ್ರುಗ ಕುಳುಂಫಿಯವ ಎಹೆಂ ಗೊತ್ತ ಕಮ್ಮಿ ಕುಳುವೆರೆ ನುಕುಳೆ ದೆಮ್ ಮಿಹಾರು ಅನೇಕ ಗಿನ ಕೊದೆನ್ನ ವಗುತೆವ್ವೆಸ್ ನುಮಾನೆ ಕಣ್ಣೆ ಅತಿರಮಚ್ಚ ಸ್ಕೂಲೇ ಕಷೆ ಮೀಮ ಬದ್ಲಿಂಗ್ ಆಯ್ಕಮಕ ನುಫೆನೆ ಹಮ ಗ್ಯಾಮ್ ಸ್ವಾಮಿಂಗ್ ಜಮಾನ ಫ್ರಿಕೆ ಮೀ ಹಿಸಾಬ ಕಷೆ
1: ಸರ್ ವಿದಾಳು ಮಾ ಹೌಲು ಮೀ ಲಿಬೆಂಗ್ ಹುಣ್ಣ ಎಚ್ಚ ಕುಣ್ಣೆ ಮೀ ಮಿಕುಳಿವರು ಮಿ ಕುಳೆ ಅದಿ ಸಗಾಫಿ ಕುಳಿವರು ತವೆಸ್ ಮಿ ಕುಳೆ ಮಾ ಹೌದು ಲಿಬೆಂಗ್ ಹುಣ್ಣ ಎಚ್ಚ ಕುಣ್ಣೆ ದೆ ಮಿ ಕುಳಿವರು ಕುಳುಮ ಅಳುಗಡು ಮಿಂಗೆ ವೆಶಿಂಗ್ ಹೋದಿದಾಣೆ ತಕೆಚ್ಚ ಕೀಕೋ ಬಾತೋ ಮಿಜಮಾನ ಬಲಾರು
0: ತರಗ್ಗಿ ಕುರಂಜ ಕುರಿದಾನ ಕಮ ಕೀಕಲ್ಲ ಬಿಮುಗ ಕಾಂಡೆಗ್ ಗೊತ್ತಂ ಹೇಳ ರೋಂಗುಗೆ ಬದಲುಗ ಹಮ್ಮ ರೋಣೆದ್ದೆಮಿದಾನ ಒತ್ತ ನೆಟೆವೆಸ್ ದೆಮಿದಾನೆ ಬಸಿವೆಸ್ ಹೆಂ ತರಗ್ಗಿ ಕುರೈತ ಹೆಮ ನೆಟೆ ಮಿ ದಮ್ಯಾಗೆಂ ಅದಿ ವಗುತೆ ಕಂಡಾಳ್ಯಾಗೆಂ ನುಣಿಯ ಫೋಲಿಗೆ ವೆಸ್ ವಕಿ ಸೈಜೆಂ ಹಮ ಬರಾಬರ್ ಸೈಜೆ ಗವ್ಯಾದುಗ ಲಿಯಗೆಂ ಈ ಗೊತ್ತ ತರಗ್ಗಿ ಕುರೆ ತಿಕ್ಕುದನ್ನ ಕುರೆಯಿದಾನ ಕಣ್ಣ ಏಕ ಮಂಡಿ ಕುಳುಮ ಬೇಹೆ ಗವ್ಯಾದಲ್ಲಿ ಎಫ ಶಾಯ ಕೊರು ಕಾಲ ಕಣ ಕೊಲ್ಲವಿದಾನೆ ಹಮ ಹೇಗೆ ಏರು ಮರ ಹಮ ಹಿಂಗಾಣ ಗ್ಯಾಗಣ ಕದೆ ಹಮ್ಮ ತಜುರ್ಬಾಕಾರ ಮೀಹು ಕೊರಂಗ ಹೇಗೆಂದೋ ekhal kame ko targi koroi dan mi haros ekhal badle gene ven hiwa goto degan ka kule area ves kandel dan ta hama tape da ma agen to roll da ma agen ves to kuri gona ne hulwa la magu mati hama kulen ve de jhoni sa ka jaham ve ege badu ga netu da ma agen kule ver koten hada agen eken kule vi dan hen iwani asra
3: mandi kule re sappa hi fe neta
0: hi fe ne hama ni bashe gonna hama hi fa fiya jehi mi hanu baewan কমে ফোজে বেশি ফ্যাফি জায়গা মানে কে আলাফ না রঙ হুরাস কম আনে ফেরাত বিম্মতি গান উজে হিজিয়া এন বেওয়া নেই এ হিসাবে নুজে হিগেন নামে সানি কল কুলন্ত হিফা গেন নামে হরে আকু দিন না সর বড় শুকরিয়া আতে সাউয়ার কাম ফাল করে তে উম্মীদ করাম কমে সে কুজাকো মান্ডি কুল মা বেহে গ্যাবে দিয়ে সায়ু করান কমে তে কুদিন বড় গেন এর মারা রঙ্গল ফতকা মানে হিওয়া

0: මේ හප්තාගේ ප්‍රෝග්‍රෑම් මිහාරමියදී නිම්මාලා වගතු ජෛෆ උම්මීද කුරණී බේනොන්තරි මුහිම්ම මාලුමාතුතකේ ගෙනස් දෙමුණකම ප්‍රෝග්‍රෑම් හොෂාලාදිනී අලුගඬු මිනු
1: අලුගඬු හිසියම්
2: අදී අලුගඬු කිනාන්
1: උෆාවරි බාජවරි දොහකන් ඇදමුන් වකිවලාණන්
3: වස්සලාම අලයිකුම්
4: ಪ್ರೋಗ್ರಾಮ್ ಉಫೆದ್ದಿ ಅಳಗಣ್ಣ ಸೆತ್ ರಶೀದ್ ಮೀ ದಿವಿಹಿರಾಜೆ ಗಡುಗೆ ಉಫೆದ್ದುಮೆ

0: ඊහැ මිහාරු මද්දුක ෆහතන් අන්න හම්සාවෙස් ගුළුබෑන් කියෙන් ජිහෙනි මෙහර කියවනි والملك على أرجائها والملك على أرجائها
1: والملك على أرجائها ويحمل عرش ربك فوقهم يومئذ ثمانية

0: කරවෙන් ඉන්ඩයා ප්‍රේෂර් කරවෙන් ආකෙ තිමනමකතු ර රිසෝස්ත මි කදමන තිමන දින එලිවෙන් ඒ කුලි කුලමක මේ උලන ඇස්සු එක මේ ෆුර්සති නැති මීග වරන් හිඩින් ගොතක චයිනාය රශයා ඊරාන පාතුන් වර බොඩ රෝලින් අදක්කුරාකමස බොරි පොට්ත ආකෙකි ඇමරිකා මිවුරුණි ඇමරිකා බේනුව හුරි අතන හිසා එහෙන් කොමතක බිරුදක්ක එහෙන් කොමතක බේනු ච්චි තිමනම කොටෝදරක මිහිරි කියාව මිගොත එක ගදවාරු කන්තක් කරවසූලු කන්තක්පුරම් උලන් හදාග මෙහර මෙති ශ්‍රජීගොතු මිති බලිව් මියක දෙතර ඉතුරු ගොතින් ෆෙන්නා කන්නේ මියද එගේ ගොත කී ඇමරිකා මිය බෝ ලඹාක එගේ ගොත කී මියදු ඊරානු හමලා දී ඊරාන් ගශරත්තක බෝ නුලඹා බෝ නුලඹා ඊරානු කණ්ඩාලා ශරත්තක බෝ නුලඹා ඊරානු කණ්ඩ අලාෆාවා තන් නූන්තනකුන් හුරස්කුරි ඊරාන කෝඩිනේට නුකෝ හුරස්කුරි යුඒඊගේ තෙලුගේ ටේංකරක හමලා දී මියදු රද්දුග ඇමරිකා එක්කමස් නුකරේ මීග කුරීග එගොත ඊරානු හමලා දිනීම මීග ගෑනක දෙමස් කුරි කන්නේ කලුණ හදාවාගොත ඇමරිකා ටස්ලා ඊරාන බෝමනම් වෙෂි ඒක සෝවුණ නොත් එක අශාර ජූනුක එකුලවාලි එම්මෝයු මෙයා හිලාෆ වීවිස් ආකේ හිලාෆ ඇමරික බෝමනම් වෙෂි ඒ ඊරාන් බුණි ඒ කණ්ඩාලා ෆෙසර් හදකුන් නුනේ ඒ තිහුරස් කුරීකි ඒ මී ගෑනක දොල්මස් කුරි එහෙම හිසාව තිබුණ හමලා දිනේ දිනීම ඇමරිකා ඒගොත කිව්ව ඊරාන බෝමනම් වෙෂි ඊරාන් හුරියත් අතර හලාකොර එකක් මියදුස් මෙති හැම එක්කල හලාකොර තන්තනු ඒව සසරෙන් නොෆෙනේ ගේත තන්තන් හලාකොර සම ඊරාන් බෙනවා හමලා ඊරාන මෙති එහෙම මී ජියෝ පොලිටිකලි ඉනිස්ට්‍රටජි ගොතුන් මේ අන්න ගොත කි වාකේ කි මිය කුන්නේ ඉතුරු ගොතෙන් හෙදේක ඒක මියදු එක්කල UAE ගේ ටැංකර හමලා දිනීම ඇමරිකාවක ඊරාන කරද්ද නුදි හම මොනිය වාහත කුරේ ගින්දාශි ඔමානායක කොති කුන්ද වාහත කුරේ ගින්දා අනක ඊ ශරුත කණ්ඩේ ලීම අගුණ දෙම්මි දෙන්නේ ලුබ්නාන හමලා තන් හුට්ටාලිම ෆලස්තීන හමලා තන් හුට්ටාලිම ඇමරිකා ඊරාන දෙ හමලා තන් හුට්ටාලිම මේ උරි හා වාහත කෙදික ඇමරිකා කිච්චස් නු
1: අද මේ හලතයක යහූදින්ගේ කම්බඩෝන් වහ කල්මෙන් මේ මෞදුගේ ස්වහ කර කොල්ලින් මේ හලතයක යහූදින් එබ්බසරක තයාරු වමුන් එබ දේතෝ තයාරු අසෞතකී කොබතෝ එබ්බ යහූදින්ගේ තැ රේවුන් තම යෝගතු ඉනි කම් ගොතක තොම කමුග
0: ආද මේ කවා බේ ගොතුම් වර බඩු ආටිකල් ත බෝරි ලියෆා ඒක තරේ ගෙන් ආටිකල් එබේ නිස් වීකුග අනෙන් ආටිකල් එබේ වෝල් ස්ට්‍රීට් චැනල් ග මේ චසා අද යගේ තුරුම් බයි මහලිලු වාහත කාමි උරිහාච්ච කාලා බදායරු මියගේ ෆෙන්න මන්සරකී ඉස්රායිල් වරබ්බොඩ කම්බඩු ආකංග බොහරි මී යනේ ඉස්රායිල්ගේ ෆරාත්තකුම් හාමකුෆ් ඒතු අද හාසකො පෝස්ට් ඇමරිකන් ඉරායකන් අන්නාතී ඉස්රායිල් මිකන් එගේතී එනුවන් ගොතක ඉස්රායිල්ගේ සලාමතා රක්කාතිරිකම ඉස්රායිල් මික ස්තිවාරිකන් තත්තක ඉස්රායිල් සලාමතා රක්කාතිරිකන් ලිබෙන් ෆරසිම දවරතු හොද්දදීෆීය ඒතු දෙදවරතු හල්ලු මිහා ඉස්රායිල් ගබුල් කර ඉස්රායිල් ඔය එනේරු එකමකු එකම් බාවාවා එවස් ගොතක ෆලස්තීනු මස්සල වාහක දක්කාගෙන් අලිස්තාලු ගරාර්ථකයක් හල්ලුකුරුම එවස් විශ්ම ශ්‍රයි අධියස්නුගෙන් ගුඩේ ඒ මිකුටා මස්සලයකි ඒක බදලක මිරුණනි ගදබාරුන් ස්තුමාරි උසූදුන් හුරිහා බින්තකින් හිවයාගෙන් ෆලස්තීනුනක නෙබ්බයක හදාව තිබිබයක ජ අලුන්කමන් හදාව අලුන්ගතු ගොලෙන් බේරු නූනි යමිහු මරාව නුනි මිහුගේ වසනුම් බේරු කොෆ ගස්දායන් හිදකොයි ඒ ගොතන් හදා මුඩි තනුක ඉස්රායිල්ගේ දෙසා වන්න නොන යහෝදීන් දෙකා වුණා. කෙමිහුගේ ඇද්දසුක මුලිතා. දෙන් මුලි සරහත් දෙකතන් හදා දෙන් කුරි සරහත්තක් ගුරේටා ඊශ්‍රායෙල් ගොතු කෙමිහුගේ නුසීදා බාරු හිංග. වාකේ කි ඊශ්‍රායෙල් මුරි හතියරෙවිස්. ඊශ්‍රායෙල් මුරි අනිකුලියාවිස්. ඊශ්‍රායෙල් මුරි රොකට් සයන්සස්. ඊශ්‍රායෙල් මුරි AI සයන්සස්. එහෙම මිහුන් තිබේ ඊශ්‍රායෙල් අලුන් ගොතුක ගෙරිබ කරි ගොත. මියුසු මිහාර ඊශ්‍රායෙලින්ගේ මියුසු නුදානක හැම එනෝන් ගොත වාකේ කි ඇමරිකා ඔවෙගෙන් මිකන්ත කුරම් මිරුණි මිහාර ඊශ්‍රායෙල් එංගිජ් ඇමරිකා ඔවෙගෙනෙන් නෝනි ඇමරිකාගේ බාරෙන් තිමන්න මිකන්ත කුරාක දෙන්නේක් මේ සරහද්දොන් ඇමරිකා දාංජේ හිසාවන් එබ දෙකන් කන්තත්ත වාකේ කි ඇමරිකා බාර දරවි කිනෝ එන්නම ස්ට්‍රැටජි ගොතු නොලිමු නාකාමියාබු ගුලින් අන්නානක මිග හීනරුක කොම්මගත කො සීනරුක අන්නාන එහෙද එම මි හීනරුකම එක්ක දෙම්මි විස්නනි කොංගතකත්තෝ ඉස්රායිල මිදෙන්නේ අදිස් නූලේ ඉංගේතෝ මෙමුණා හැ මස්සල හල්ලු කරා දැන් කොංගොත කත්ත තිබුණා මෙන්න මි ඉස්තිමාරි රෝල් අදා කර වෙන්නුනි කුලිගණ කුලවේනි කොංගොත කත්ත එම දෙම් මිහාර මි විශ්නනි ඊරානා කෑරි අසර්බයිජාන් කාල ගොම්තෝ බේස්තන් හදම් ඒ ඉස්රායිල ගුණ ඔන්න ගොම්ත අදේ ගිතුරුන් ඉන්දියා ආවේ ස්වර හාස ගුණ තකන් උපද්දන් එව මෙහා මස්සේ කරම් දාක මේ නිස් වික බබුනේ ඉංගේත කුරියවර බොඩති ගුණ තකි හම ඒගොත පාකිස්තාන වෙස් මේ මක්කා එබ්බසුමුග මේ බෑරුම් ගෙස්සෝබකි පාකිස්තානක නිසස් කරගුන් කම වෙසෙව බුනේ වාකකි ඉස්රායිල මේ ඉන්ඩියා ගොලුන්ත වර බොඩක් ඉස්රායිල ඉන්ඩියා ගොලුන්ත බදේකුරාකම පාකිස්තානක නිසස් කරගෙන ඒ පාකිස්තානක ත්‍රෙටික් කම පාකිස්තාන දෙකේ තිකම මිබුණා මෙදෙන් නෙවි මිතිංගෝමුග මි දිෆාය බසුංග සොයිකුන පාකිස්තාන ඒ වාකකි එකම පාකිස්තාන ඉස්නෙගි නුනිය එකම බෑරුවන් නිමි එස්සව අල්සබේ කොමගත කවිස් සෞදි මාලියේ හිලිබු මා අනෙක් කොරොන් එකහද බොඩු දෙගවමක බෑරිවුණීම පාකිස්තාන එකන විරකම ෆිලානි එම මිකහල් බෑර කන්තතකන් එබ රාවාකම වේ අදි ඒගේ ඉතුරුන් මීඩියා ස්ටෙන්ට් ජෙස්සුමා එකෙක් ප්‍රොපගෙන්ඩා තක් අනිකෙත් කුරුමා ඉස්රායිල් අමිල් නෆ්සන් ඉස්රායිල් ඉතුමාද කුරන් නොනිය ඩිපෙන්ඩ් වුම මෙහරි ගොඩාන හොයකමක ඉස්රායිල් ඇමරිකා මි ඩිපෙන්ඩ් වනි හතියාරුකම වියස් කාබෝතකිතකම වියස් ඉක්සෝදීහිකම වියස් බැනලකම හිමායකම වියස් එගේද අද එහෙංගොස් දන්නවා හැන් ඉස්රායිල්කි ඉස්රායිල් ෆලස්තීන මෙමුග දෙමියොතුම බෙනවා හුරිහා 90% මි එචි මි හොදන ඇමරිකාත් එහෙම ඒක බදලුග ඉස්රායිල් අමිල්ලයක් දවුණු දන්නවා ඒ වාණිකම කෙරුණු එහෙන් කමෙන් ඉයි එක මි බුණා රිපෝට් තබ් බුණා ගතුන් නිවුස් වී හුකවි රෝල් ස්ට්‍රීට් ජර්නලිස් මි බුණනි ඉස්රායිල් මි රේවුන් තහුග වාකේ පෝස්ට් ඇමරිකන් එරායන් අන්නාති එකහල දුනියක මි බදලුවම මෙදුරු මත බදලුවම දාති ගේද ඉස්රායිල් රේවුන් තන් හුරි මිදන්නවා හැම වාකේ ගෞම්තාක ගෝලුන් උපද්දා ඒක ඉතුරුන් මුස්ලිමුන් ඉබ්බකන බක ජස්සා සක සුන්නීෂියයි කහද මස්වබි කෝලුන් තන් උපද්දා ගේද එද මෙහස් කුරාකමේ ඒක ඉතුරුන් ඉස්රායිල් ගේ හතියාර ඉන්ඩස්ට්‍රි හොරැච්ච අමිල්ලෙන් උපද්දා ගොතන් නිම්මා ඇමරිකාය ඩිපෙන්ඩ් වා ඩිපෙන්ඩ් වුන් කුඩකො ගේද ඉස්රායිල් ගේ එතරේක මස් වෙතන් හල්ලුකො මිකාකන තකන් ඉස්රායිල් රාවමුන් දාකම ඉදන්න රිපෝට් තෝග මි ෆාකු ෆෙමින එක ද මි කුරේවෙන කමෙත් තනොත් අද එහෙන් කමෙන් හිස්
1: දැන් මි ෆෝම් යන ජවත් ෆාන් කරව පෝස්ට් ඇමරිකන් මිඩල් ඊස් නොත ඇමරිකා ගේ නොෆූස් කුඩ මෙදොරි මත මි ඔන්නාණි කින තෝ කොංගතක බට්ට ගෙන් දන් තෝ මි ගොල ෆාන හාදම් බේනු වෙදින් මි සරහදුන් ඇමරිකා ගේ නොෆූස් කුඩ වගින් දියුමා කො යහූදීන් ගේ දිස්තිමාරු දෙම හෙට්ටු ම දෙම සේ වා නොකත ගන් මි ෆාන් කරවි කොං ගොංජි හොන් තක තෝ දෙන් කුරු මති වාණි
0: නෙ කොමගතක වියස් මි හාර් මි ෆෙන්න මන්සර් තකොං හේතෝ තුර්කියස් මෙති වර වඩා තුර්කිය කිනාගල නේටෝ ගවමේ එනමස් තුර්කිය කිවර එක බස්නාහ ගවමේ නේටෝ එවිස් තුර්කි බේනවා උත නුනිය නේටෝ හා ෆාරු කියන් තුර්කි මෙනකම නුකරානේ ඇමරිකාව සමේකත ඇමරිකා ගුලේ ගවමේ මයිකන්ත ත ඇමරිකා බරෝසායස් එකම ඇමරිකා එවිස් එකල අවු මිදන්නවා හෙන් දරින් වෙස් තිබේ තයිකල බෆේ නුකියමන් තෙමි ඒකත රෙබිලියස් එත් වාකිය කි බයි කන්තත්තව ගම බරක් වෙද්දුන කරුණ තිබුණ නෙමෙයි කමෙන් කරා ඒකත රෂියා හතියාර සිෆාරු කරේ ඇමරිකා ගොංජහ රෂියා එස් 400 මාර්කාග මිසයිල් සිස්ටම් එක ඇමරිකා බුනි මේක කමෙන් කොද්දෙන බුනි ඔන්න කොද්දෙන ඔන්න කොද්දෙන තිබුණ නෙමෙයි කරා තිබුණ කරා ඒ තුර්කියෙන් එගේ නේටෝ තුර්කිය බේනවා මින්වර තුර්කී නේටෝ බේනවා වර ගුරුබර නේටෝ බේනවා තුර්කිය එහෙමයි හුරිහා කන්තත්තව වැදාන ගන්න මියදකී හැම එකන එක්කල ගවමක අරුදාසකෙන් උලේක හැසමානෙ නොමේකි ඒතු خاصක තුර්කියකි මිහා خاصක මිහාර්ග සියස අරුණු දන්නා තුර්කි අධුරියා කමේ ග්‍රාගලිකි කම් දන්නෝ මෙලේ වාකකි තුර්කියකි එස් තුර්කි බේසස් ක්‍රේමන කි කුරි හදෝරතික් බොඩු එම්පයර් එක්ක හතර ෆස් ගරුණු ගව ඉස්ලාමේ ඛිලාෆත් එක්ක ගොතු ගොයි තනෙක්කන් ගි එම එමි හුංගෙස් ඒකි ඉස්රායිල් බේනුන් හා ගොතකන් හෙන් කුලද වෙන ගවමෙන් නුකන් ඒතු සරහද්දු ගහමේකන හුරියා බාරින් ඉස්රායිලෙන් ඔයිෆ නියුක්ලියා ගාබිල් කොන්ස ඉස්රායිලෙන් ඔයිෆ හුරියා අස්කරි ගාබිල් කොන්ස ඉස්රායිලෙන් ඔයිෆ ඉස්රායිල් දශකෝලේ කගවමන තුර්කියකි අදි පාකිස්තාන කිවිස් හම ඊරාන් ස්ටයිල මිගොම්තවස් බේනුම් වේ ඒ කොම්තවගේ බාරු ගත කුරන් ඒ ඔන්න හග්ගේ දූණු කුරන් එහෙම තුර්කි ෆාලකම් බොඩු ගතක බුනේ ඉස්රායිල අංගෑ සූර්යා තරේක තිය ජහසකරා වෙස් දෙනු ඉහෙනේ සූර්යාකි තිමන්නමෙන්ගේ ගෞමි සලාමත අගුල් ෆෙස්තනකි එම සූර්යා ඇති කුලේ කුලිකන් කුලෙන් තිමන්නමෙන් සූර්ය වන්නානෙ නේද දෙහනක මිදේ තෙරින් ඊරාණ වන්න ඕනුකම වනි ඊරාණ වෙරිකම වට්ටාද මිසම මිදේ තෙරින් ෆලායරි රිපෝට් එක කුරුදින් තමරින් කොග්ගෙන් ඒ ඊරාණ ගොස්සේ බොලේ කුරුදින් ඊරාණ තුර්කීගේ සොලේ තක් කුරුදින් බගාවක් කොග්ගෙන් සූර්යාගේ සොලේ ඊරාගේ සොලේ සූර්ය මෙයන් ඊරාණගේ සොලේ එම ඊරානුගේ කුරුදීන්නා ඉරාවගේ කුරුදීන්ගේ තෙරින් බයකු ගෑන කබ්බුණ වේගොත්ක විස්සක ෆනරකන් හාස් මීහුන් තමරින් කොග්ගෙන් එමි තමරින් කොෆකම වනිස් එමිහුන් කුල්ලි ගොතකන් ඉරානු තෙරේ වද්දාගෙන් ইরানু তেরেন লাফা এই ইরানু রাইয়তুন কতু হাদাগি নাগড় এ গতিবে এ বিতি ইরান রাইয়তুন সেই ইরানু কুরদিন কি ইরান রাইয়তুন তা ইরানু তেরেন আন্না ইক্কালা বগাওয়াত ইক্কম ইতেরেগ বগাওয়াত ইক্কম হাদাগিন মিগুলি কুলেম বেগেম বড় রেউং গডেন ওবা এক ফলার ওয়ালিস তুরকি তুরকি এক এক ইংগে ওয়াগুতুন তুরকি আমেরিকা গ রাইস তুরকি রাইস আমেরিকা রাইস ফোন কো ফাবু বিদাল ইক্কম মনি বিকম নুকুরেবেনি তমনে মেক হুটুয়া ඒ වාතික තුර්කියක එක්කස් කුර්දින දූකරන්න බයන්නේ ඒ වාතික තුර්කි බෑකොල්ලා නෑ නෝනි ඒකොම ඉරාණ වකි ලෝබ් වෙගෙන ඉන්නෝ නෝනි ඉරාණ හේව දෙගෙන විශ්නෝ අද ඉරාණ දෙකොල් වෙගෙන විශ්නෝ ඒ කුර්දින මිකා බාර දෙවිජ වාතික තුර්කිය නොරක්කා හේතු අර කුරුන් ඉරාණ බෑ බෑ විජ සම තුර්කිය නොරක්කා එමෙ තුර්කි බේනුම් වේ තුර්කිය ඉරාණ ඇතුලෙ සබෝරේ මස්සෙත් වාද වෙරි ඒකම ඒ මානේ කිබ්බේ කණ බෙක නැත්තා නම් වන්නු এবে কোন বেক রেউন তারা এবে কোন বেক আদে কোলা মুলু মেনো এগোতা কন্নো ওয়াদ বেরিক মি ওন্নানি এ ওয়াদ কি বড় দেকাও হেমা কান্তত কো ওয়াদ সুন্নানি একম ইরান কি তুর্কি বা তুর্কি বগাওয়াত করে ইতিহাস ফানারা ইরানু মে মালুম আদিনে ইরানু জাসুস ইদার তুর্কি মালুম আদিনে এব কোলে মি কান্ত হেমা বেক মি মি কাদে মে সামার কো মি গেনি এ ইরান স্পেন মে তুর্কি কে দেরগোতে ওয়াক আমি গোতা তুর্কি স্পেন মে ইরান দেরগোতে ওয়াক একম ওয়াদ বেরিক কি মুলিং হেক একম মি মাসলে কে মি ওয়ানি মিসরহদ্দ মিয়তি মুলিং একদ বীরটি এহেম গৌম মিয়তি উফদ্দা বাইগ বিমুগ একচ ইসরায়েল এমিহু পিয়লনিস ইস্তিমারি কুলিগনে মিকলনি হুলঙ্গা গুলি এম এমসলাগ ওয়াগুত কি ইসরায়েল এ ফুরসত তুর্কি একস নুদেন আদি মিদেননেবি মিহার মি উফদিগ মিউলে ব্লক এতো মুস্তাকবাদ গহাম বিধান কন্নে মিদেন ওয়া আমেরিকা গ বার সরহদ দাকম বন্যা এহাম হাতিয়ার ইন্ডাস্ট্রিয়ং উফদ্দা হাম ব্লকে গত বিধান কামুগে ওয়াহক মিয়দু তুর্কি খারিজ ওয়াজিরানি দক্কাওয়া ফেনি দাড়ু মি গাগনক মি ব্লক কি মিয়ার আলম মি উফদুন ব্লক কি সিদা পেটটে নোনিয়া আসকারি জামাত ক নুইকম অবিয়াস মি এব্বে ক নুয়া কন্ত তানা বেক কোদ্দিন মা এক মি মুস্তাকবাল গা ইসলামি ভারে গত মি হারকাত রুম কি ইখশি গম বাত কি আদি মি গত এ গৌমত রুম কি ইখশি গম বাত মিসাক মিসরু নাম বেস বিদাড়ু ওনম কি ইখশি গম বাত কি এম মি হুরিয়া চক বাদায়র গ মিয়ন্নানি মিহার আমেরিকা মি কুরিং বিশ্রাফ নিং হালতে পোস্ট আমেরিকান মিডল ইস্টকে মি এন্নানি এগ তেরিন লাফ ফুরতো মিফদিন বুলককে মিহার মিয়তি সৌদিয়া পাকিস্তান আদি তুর্কি আদি তেরি
1: আর জাওদ বরাবর শুকরিয়াঙ্গে তোর মুহিম মওদু মাতকে মেদুরি মচ্চ মি এন্না বদল তক কুলে গতন দে বরাবর শুকরিয়াঙ্গে তো আদি দুনিয়া কালিগ মি প্রোগ্রাম গাল মা মি বালালি মেদুরি মতি আমেরিকা গে নফুস কুডা মন্দি মা গুলি আদি মি কমুগা ইহুদিং গে কম্বড়ু মন তক কেস ওতমা কো মি মওদু আদি মি মওদু গস্তি বে ফুন মুহিম মওদু মাতকে গেন স্টান কম কো মেদুগা মি হাইসাব প্রোগ্রাম নি মালা বাকি বাদান বাজারে দোহকঙ্গে দে আসসালামু আলাইকুম

0: මේ දිවේ රාජ්‍ය කාට
1: මේ අශාර හරම් මතයේ උමරු ෆ්‍රය ખાસ කරේවා ප්‍රෝග්‍රෑම මේ ප්‍රෝග්‍රෑම් ග අශාර හරම් දර්ශකේ කුඩකු දෙන්න නොගලේ අඩා වාහක වරුන් 100 ගෙන් වේ
0: සීදා මගෝ

0: දැන් සුවාලි ගනෙබ්බෑග මෙන්නනි මිසාද දවා කොම්බෙ තැනක කුරියස් මස්සන ඇත රංගල දවා කුරුම් දවා මේ එකමකු හගියතුග හජ්ජා උම්රාගේ අලුකම් මතිවර අලුකමක් ගදි හාසක මක්කාගේ බිමුග කොරවේ දවා නුවත හජ්ජු මිසාලක මේ එයි ඒතුරු මායක්කන් එතනු ලිවිගෙන් වාකම ඇතනු හුරය මේ දවා ඉජාභ කුරවනි ඒ එමිහගේ දතුරුවරිකල් සුපමුමා එකු ගානෙක්කා මේ දවා ඉජාබ කුරබ්වා මේ තන්තන අය බොහරි රොකුම් සාධක රුකුණු ජමානය තවාපුග තරේගස බොරිය මක්කාගේ දවාකුරුන් ඒගේ මුළු විතුරයුන්ගම් වේ ඒ කොමිගත වෙස මක්කාගේ මේ මක්කා මදීනාගේ මේ බිමුග කොරා මේ හළුකන්තත්තවග දරුම ඉතුරුවේ අද එතනුග බිමුග කොරා නොබෑකන්තත්තව මේ නොබෑගම නොත පාපරිකමස් බොඩුවගෙන් වකම් මිල්මර විදාාව පනහවීම හගියතකි ඒ එතන්ගේ දවාකුර මිතා දවාකුරුම එ බොහරිතාද මේ කොම්ම තැනගේ දවා කුරියස් ඒ දවාකුරාමය ඉක්ලාස්සරිකම ඒ දවාකුරුමුගේ ශරෝත්තක්මු ඒන හිපම්වාන් මනකි එන කාබෝතකෙති හලාදච්චකවුන් උම්රානුවත හජ්ජා එන දිය පාසයකෙස් හලාදච්චකවුන් අද ඒ දවා ඉජාප කුරබ වගුතකවන් දවා ඉජාප කුරබ තනකවුන් මේ ඉක්ලාස්සරිකම එකු අල්له වාකයකි බිරුවතිකම මඩුමලිකමයකු දවාකුරුම් මිගොත දවාකොෆී කමුගාවඥාද මිහක දවාකොද්දිින් කමුගාවී සල්ලෝ සුභහන් වතාලා එමිහාය එක ධර්ම දෙවවාන්
1: මිදුකරන්ගේ අවුමන් තිබෙනු මේ අන ස්වල්පන පරාද නිම අඩුකොළම් බේද
2: අතේ මේ ස්වල් කරවාහවනි උමරා එද්දාන තහජ්ජෙද්දා මෙහිගේ කෑරීග තිමන් එෙන් හදවා අද මි හම ශෙක ඉදදිින් පාහකර වර පුරහමක චවාාවෙන් ගත ඒ ඉතුර හමවුණු එම ඉතුරු කොල්ලම් බේනුවේ මීහකු හගීගතුග තිමාගේ අහකු තිමා නිත්තනුග තිමාග මච්ච දවා කොෆිකමු ගවානම ගත එදවා මලායකතුන් ආමින් විදාඩුවාකම ඇස්ප ගත එහෙවිම එමයි බිමුග ගේත මේ තිමාග මච්ච තිමාගේ අහ එකුරා දවාකි හගීගතුග මලායකතුන් එන් ආමිම විදාඩුවා අතිය ගිතුර අල්ලෝස්මන වචාල දවා කුරා මිහාය වෙස් ගත ගහමච දවා කුරා මිහාය වෙස් එපද හයකම ලිබ්මන් ෙද ඒලාස්මාන තලා කතරට මලායකතුන් දවා කරවන ඒලා හදුර හම ගොත එතෙහෙවිම දවා ඉජාප කරවුන් හම අද ඉතුරුවගින්දේ ද මේ විශ්නාලංචයකමක දමශය හෙසදින් පාකර දැන් ස්වාල් කර රාත්ම පාහකර විපදැන් කොමිම ගරක ස්තුවා කරන අද මිගොත දවාකරම එදේ මහ තිමන් අමිල ලස තිමා බේනුවාකන්දතක දවාන කොංහුර එහෙම මීහුන් තිමා එට්ටකා හෙව දවා කරම මේ හමකන එගොත පුද්දෑගෙනවාන මිසාලයක මේ දන්නවාවාහකයකි එන අමිල්ලය මසක කංක රගලු කුරම එන අමිල්ලයන් එන හෙදවා නොකො එහෙම මිහ කෑරගින් බුණ තිමනෙන් හෙදවා කොත්තේෂ එහෙන් එකක කොක් ගෙන්නවානේ තිමා අමිල්ල නැස තිමායන් හෙදවා කුරම එකීක එහෙම මිහුන් නැවස් තිමායන් හෙදවා කොද්දිනම හස කෝමුරන් අලු හජ්ජි ඔලුකම දාහින්දුක එදිදාන ඒ දෙවිදාන එහෙන මෙස් මි හම ෆෙන්න කුඹ මිහ කර මිශාලක මේ ඉවරා මාලයාගේ හුන්න කුඹ මිහ ෆෙනුනීම හම තිමනෙන් හෙදවා කොද්දේෂේ එහෙන් එමි මේ දායිමී ගොතගෙනවත අබදු අබදු එකම් කුරා කමෙක් ගොතුග හදාගෙන්වානේ හරි තිමා එකම දුරුව හුන්න කම කවි සදාගෙන්වාන්න දවාකුරමු
1: ඔන්න බෙ ලක් ගොල්ි ර ොමදකර ග

මේ ගැනස්තිනී හප්තාගවාහක මි සිල්ස්ලාග මිහාර ස්කනස්සම් දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල් ගනී හදයාකුර වාෆාවාහකේ මේ හප්තාගස් වාහකුම් ශේලි මරිය මාතුවා අදනන්.

0: आशा को गिंग कंत तक इंतजाम करूं रावा पति एक तेरे के मिसाल का मी मियारो से बोल रहा होगा मी मस्क का हिका बेफुन बेफुन मियारो वर फुला दायरा एक कं करे ने मगत फही को दिनो एक कम की अने कम की मी रर रो मी अदी मिरर के वेस मी मस वेरिंग ए बाना मस बंदरो मी के ने रंगो इंतजाम मी मी मगत कन ने ए इस ने आलो में हम कोरोन रावा फिर कमे दिन एक तर एक इतुरों आलोन में गे विष्णु में गे मी मिहारो मी रसोगमियों कुली बेरों को गें मी मस उदिमस कहा था एक मी मस आला कोरों में प्रोग्राम तक के रेवं दिन आलोन मिहार मी एनवायरनमेंट मिनिस्ट्री आ गुली गें मसेक के तक के बकोरां ऐतानोगा ए मसेक के कोरों मुगे हुद्दा होद मुगे मसेक के දැන් ඒ මේ වගුතු අනෙහම මේ මාස වෙරින් නමාස කුරවිගෙන් කුරවේ කාන්තා කි දැන් ඒ තුර මිහාර සමි කෙන්ති කුළු දුව ගයි බගායම් කුරවේ හමාව ගේ දොර මාස ෆැක්ටරි ගේ නමුග හම රවල් ප්‍රොජෙක්ට් එක දැන් අලවන් ගබෝ කුරණි එතන නිමි එතනගේ හිදමෙ දිබෙන් ෆෙෂීම රසුගේ මාසෙරි කම සිතුර ෆොලාවෙන් දාන කම එතන කි හම මස් ගණ වික්කා මේ බන්දුකෝ මේ රාජ්‍යයෙන් හම් බේරෝ වෙස් ෆෝන එෆ්එම් වරුග මස් බන්දුකෝ එෆ්එම් වර තරගි කෝ රේතනේ දැන් දි ඇයිසා මේ මසෙල් නබේන වහිතමෙත් තන දිවිගෙන් දාන දරුන් ගබෝ කරන හැම ඒ මසක් කන් නිමුනීම මසෝරින් වෙස් ඉතුරු මික මුතරිය වාදිගෙන් දාන කම
1: සිහිද දෛරා කිවස් වර මුහම්ම දෛරායක වෛරුග රෂුගේ සිහි خدمت ෆුලා කුරුම කුරවේ මසක් කයිතා කි කෝ බාතෝ
2: ඉතපාව කරග දොර ෆොලා දායරග කම සිහි එදුමත් ගෙදෙන් එගොතුන් අන මේ මෙවගුත බලාසකම වඤ්ඤා අන මේ රසුග හොස්පිටලේ මසෙක් කේ කුරියන් බෙදේ සර්කාරග බර බොඩ් ප්‍රොජෙක්ට් එක තිරිසෙන්දුගේ හොස්පිටලේ ක මසෙක් කේ මිහල් කුරියන් බෙදේ දෙන් අම එයා කොපහ කොල්ලන් බේනු මෙදෙ බර බොඩ සිහි මර්කස් තරගි කුරුම මේ මේ නිමිදිය කවුන්සිලොන් වර්ගෙන හිතගේ බුරි ගාගණක ෆස්ට් ඩක් එක වර මතින් බොහෝරි අරදු කුරේ ෆසිහි සෙන්ඩර් හෙල්ත් සෙන්ටර් තරගි කුරුමණ්ඩක එයි මහර මුසාග පුනා කොඤ්ඤත රිසෙප්ෂන් අධි අනෙමි ඉතාග නරුහුම්ගේ ජාගහය මි එනුංගස් හම අනේ ඇඩ්මින් ගේ එකේකි ආලත වදම් සබුරි වර ගොඩ බොඩත හිත වෙපදෙන් අම මිදවර අපෝ අනෙන් මේ আদি එපද කමේ කුරේ ෆෙන් වෙන්නේ නැහැ නම සම කවුන්සිල් උගේ දේපුර හිත කොද පහ කොල්ල හොරි කංක බොහෝ දින අනෙන් මේ හොස්පිටල් එක මාසෙකට බලා රුග මිනිස් මාසෙක අද දේ කුරිය දෙම අනෙන් මේ කිසිම වා ස්පීඩ් උග උදේ කමස් මාසෙක කුරිය දාකම පහ කුරේ දෙන්නේ නේද
1: නෝනු කෙඳි කුළු දුවකි තිමාවශීගේ ගොතුන් ವರಂ ಹಿಗ್ಗ್ಯಾಮು ವರ ರೀತಿ ರಶೆ ರಶುಗೆ ತಿಮಾವಶಿ ಮಾಯಕುರುಮ ಮಿದವರುಗೆ ತಿರೆಗ ರೇವಿಫವಾ ಮುಹಿಮ್ಮು ರೇವುಂತಾಕಿ ಕೊಬಾತು
2: ರಶುದ್ದೆ ಹಿಮಾಯಕುರುಮ ಕೌನ್ಸಿಲುಗೆ ಲೇವಲೆವರು ಮೂರು ವಾಹಕದಕ ದೆ ಆಮೆ ಸರ್ಕಾರು ಪ್ರೊಜೆಕ್ಟ್ ಕೊತುಗ ಬಿಹಾರು ಸಾಣೆ ಮೇ ಹುಸೇಳಿಫಾ ಪ್ರೊಜೆಕ್ಟ್ ಏ ಪುಟ್ಟರ್ ಫರ ವರ ಬೊಡ ಗಿರಮ ಬದೆ ಏಕ್ ಕುಳಿ ಏಕ್ ಗಾರಣ ಕಮ್ಯಾರು ತಿ ಹಲಾಕುಫಾ ಅಮ ಅಣ್ಮೆ ರಶುಗೆ ಎಂಬರುಮಂದ ವೆಲಿಗರು ಏಕ್ ವದ್ದ ane me kuli ek forest moti de evidino vedduno samu ane me ragiramu vedde var bodo futta fara girale fa hamo var kuri kuri vedde futta fara tu hingala na riti magin onna hamo vashali hingane ekko ane kola mule ka vashaye burujene magin onna hamo ringo road onna tane ko ane miha roma yina sarahto ga e magan sa ba ko girale hamo ob edemu ne ಸರ್ಕಾರುಗಾ ಮಿಕಮ ಅಲ್ಲೆ ಗೆನಸ್ದೆ
1: ಮಿಫಾರ್ಗ ಸುವಾಲಕಿ ರಶು ಫತುರು ವೆರಿಕನ್ ತರಗ್ಗಿ ಕುರುಮಗ ಕೌನ್ಸಿಲ್ ಗೆ ವಿಷ್ಣು ತಾಕಿ ಕೋ ಬಾತೋಯ್
2: ರಶುಗೆ ದೇಕು ಜೋಕು ವರ ಬೋಡ ಮಿ ಅದಿ ಫೆಸಿಲನ್ ವೆನ್ನ ಏದು ದೇಕಮ ಕು ಫೆಸಿಲನ್ ಟಕ ವಾಂಜೆ ತಯಾರಿತ ಮಿ ವರ ಬೋಡ ವೆಫನ್ ಗೆತಿ ದೆ ಏ ಕೌನ್ಸಿಲ್ ದೆಂಜೆ ಹೆತಿ ದೆ ಕನ್ ಹೆತಿ ದೆ ಕಂ ಕಂ ಮಿಹರ್ ಸ್ವಾಂಡ್ ದೆ ಫೆದೆ ಅಮ ಯಾಕೊ ಏ ಅನ್ನಿ ಇತುರು ಕೊಲ್ಲಂ ಬಾಲಾಯರುಗ ವರಬೋಲ್ ಸರಹದ್ದಿ ಮಿಹಾರಿಸ್ ಅವನ ಮೀ ಕಾಂಟ್ರಾಕ್ಟರ್ ಹವಾಲ್ಕೊಗೆ ಗಾಗಣಕ ಹದಾವಾಗುತ್ತು ಜಹ ಹೆಕ್ಟರ್ಗೆ ಬಿ ಮಿಹಾರು ಅವನ ಪ್ರೊಜೆಕ್ಟ್ ಹಿಂಗುಮ ಬನಿ ಬಯಕ ಹವಾಲ್ಕೊಪ್ಪದೆ ಮಸಕ್ಕೆ ನಿಗ

0: ස්ටටජිය කිය එකක දූදෙන්ජ. ඒ දූ නුදේමක මිවරණ දූ දීෆිය ඇමරිකා වරබ්බඩ පදේහව ඇමරිකා ඇතරේ මිහන් ිහිල්වා ජේලුවන්ගු නැතිගොස් ඇමරිකා බාර හුට් එක්කම බාරුන් ටටජි කමෙන් හසුල් නෝ එහාලතන් එව දේ එහවිම මීග ස්ටටජියක බදලකී ඇමරිකා බාරාධතරේ මෙ ඔන්න යගින්ක මයිතු බර්ගෙද. මෙදිරමතීග තෙවලත මසාක මිහාර අරුණ අරයග මිදියයි සෞදයකුම් මිහාරකු ඇමරිකාක තෙලෙ එක්ස්පෝටෙන්න්න කරේ ගාගන කහුට්ටමක් ඇස්කවන එක වතු මරික බැන නොන සෞදී තෙව මයා ඇ සෞදියකස්කුම ඇමරිකා තෙව එක්ස්පොට් කරක මහිම මෙන්නු එනු වෙන්ඩාතන් එබහුරි තෙවගන එහි පරත්තන් පුරි ඇමරිකා ඇමරිකා තෙවු පුදි අදි ඉතුර වික්ක ොයික් එහමක්කම ඇතු මිසර හද ඇමරිකා කුරී ගොයි එනජයා මිචි සට්ටකාවේ මස්ථාතුසව ගෙල්ලෙ එක මෙමරිකා බේනුම් වනි ඇමරිකාක්කොම තෙව බේනුවාතී කියනු තෙලුග මරකොස්තක ඇගතකෝකෙන් එහෙන් ගවමතක ප්‍රශර කර එහෙමක මිසරහද මරික අග කර බේනක මරික බේව තෙවුණු වෙති කියනු තෙලෙන් ඇගත කරීම රශයා ප්‍රශර කරවේන නොනිය චෛනය බොඩ හසක රශයා රස්පොට චෛනය ප්‍රශර කරවෙන් ඉන්ඩියයා ප්‍රශර කරවෙන් නැති මීග වරන් හිඩන් ගොතක චයිනාය රශිය ඉරන පාතුන් වර බොඩ රෝලෙන් අදක්කරාකමස බොරි පොට්ත ආකක මරිකා මිවුරුණි ඇමරිකා බේනුව හුරි අතන හිස එහෙ කොමතුක බිරුදක් එගොමත බේනු ච්චි තිමනම කොටෝදරගේ මිරික මිගත එක ගදවාරු කන්තක් කරවසූලු තක්ර හදග හරම ති ශ්‍රජයගොතු මිති බලි් මියක දෙතර ඉතුර ගොතින් ෆෙන්න්නා කන්නේ මියද එගේ ගොතක ඇමරිකා මිය බෝධබාක ඇගේ ගොතක මියදු ඊරනු හමලාදී ඊරන් ශරත්තක බෝ නුදබා බෝ නුදබා ඊරනු කණඩාලා ශරත්තක බෝ නුදබා ඊරනු කඩ අලාාවා තන් නූන්තනකු හුරස්කුර ඊරන කෝඩ් නට නොකෝ හුරස්කුර යුඒගේ තෙදුගේ ටේන්කරක හමලාදී මියද රද්දුග ඇමරිකා එක්කමශන කරේ මීග කුරීග ඒගොත ඊරනු හමලා දිනීම මී ගෑනක දෙමස් කුරින් කන්නේ අරුණ දාවාවත් එමරි කට්ටස්ලා ඊරණ බෝගනම් විසි ඒක සෝගුණනු තො එක අශාර ජූනුග එකුලවාල එම්මෝයු මෙ හිලා වීවිස් අක හිලා මරි බෝගනම් විසි ඊරන් ුණ කඩලා ෙස හදක නේ ඇති හුරස්කුරකි ඒ මී ගෑනක දොල්මස්කුරි ඒම හිසාත වන හමලා දින දින මරිකා ගතක ඉරන බෝග ඉර හර තන් හලාකර එකක් මිය දුස් පැතිම එක්ල එක හලාකර තන ෙ සර නේගේ. හලාකර ම රන් බන හම රන ති එම මී ජෝපොලිටිකලි නිස්ටජී ගොත්තුන් අන්න ගොතකි වාහකකි මිය කුන්නේ ඉතුරු ගොතෙන් හෙදේක එක මියතු එක් කල යුවේ ගටෙන් කර හමලා දිනීම ඇමරිකාකු ඉරණ කරද නති හම ුණ වාහත කරගින් දශ මානායකො තිකුන්ද වාහත කරගෙන නක ශරුත්ත කඩ ලීම අගුණ දෙමි දෙන්න ලබන හලා හොටාලම පලස්ති හමලා හොටාලම ඇමරිකා රන හමලා හොටාලම ර වාහත ිස.
1: අද මේ හලතයක යහුදින් කම්බඩුන් වහ කල්මගේ මේ මෞදුගේ ස්වාහකර කොල්ලින් මේ හලතයක යහුදින් එබෙසරක තයාරුවමුන් එබ දේතු තයාරු සෞතකී කොබත් එ යහුදින්ගේ තැ රේවුන්ත යෝගතු නිකම් ගොතකත් මිකමුග
0: ආද මික බයගොත්තුන් වරබඩ ආටිකල්ත බොරි ලියපා එගතරේගෙන් ආටිකල් ලබයි නිියස්වීකුග අනෙන් ආටිකල් ලබ බෝල් ස්ට්‍රිට් චනලග මීචිසා අදයගේ තුරුම් බයි මහලිලු වාහතකා මේ හරිහාච්ච කාලා බදාාරමයෙන් ෆෙන්න මන්සරකී ඉස්රයිල් වරබොඩ කම්බඩුවාකංග බොහරි මී යනේ ඉස්රයිල්යකි පරාත්තකුම් හාමකුෆ් ගේතු අද හාසකෝ පෝස්ට් ඇමරිකන් එරායකන් අන්නාතී ඉස්රයිල් මිකන් එගේතී එනුවම් ගොතක ඉස්රයිල්ගේ සලාමතා රක්කාතරිකම ඉස්රයිල් මික ස්තිවාරිකන්තත්තක ඉස්රයිල් සලාමතා රක්කාතරික ලිබෙන් පරසි දවරතු හොද දීිය ගේතු දෙදවරතු හල් මහ ස්රයිල් ගබුල් කර ස්රයිල් ඔය නේරු එකමක එකම් භාවාව එවෙස් ගොතක ෆලස්තීන මස්සල වාහක දක්කාගෙන් අලිස්තාාල ගරාර්ථකයක හල්ලුකරම එවස් විශ්ම අදියස්නක ගොඩ ඒ මිකුට මස්සලයකි ඒක බදලක මිරුණනි ගදබාරුන් ස්තුමාරි සූදුන් හුරිහා බින්තකින් හිවයාගෙන් ෆලස්තීනක නෙබ්බයක හදාව තිබබයකොයිජ අලුන්කමං හදාව අලුන්ගතු ගොලෙන් බේරු නූන යමිු මරාව නන මිුගේ වසනු බේරුකොප් ගස්දාය හිතකයි ඒගොත හද මුලි තනුක ස්්‍රයිල්ගේ දෙකාවන්න යහෝදිග දෙකවන්න කෙමිහුගේ ඇදදශක මුලිතක් දෙ මුඩි සරහත් දෙකතන් හදාව දෙංගුරි සරහත්තක් ගුරේට ස්්‍රයිල් ගොතු මියුන්ගේ නුසීද බාරුහික වාකෙකි

0: İsrail Huriye Hatyarbis, İsrail Huriye Nükleyarbis, İsrail Huriye Rocket Sciences, İsrail Huriye AI Sciences. Ehem mi hanti bebi İsrail alın gotuka, geri bakarı gotu. Miusul, mihar İsrail ingici miusul nudanak hem enun gotu. Vahke ki Amerika ovegen bir kanta kuram mi uruni. Mihar İsrail ingici Amerika ovegenin, nuni Amerika bari timanna bir kanta kurak de nek. Misarahaddon Amerika danje hesabang eba dekan kantatta. Vahke ki Amerika bari derevi ki no enna strategi gotu nolibu nakamiyabu gulik annanaka mi hii naruka. Kombe gotu kasi naruka annan. Ngayadu. Ema mi hii naruka ma ekko demmi visnani kongo takatto İsrail miden ne adi sunule inge to mibuna hemasla hallu kurak den kongo to katto timana menam mi istimari rol ada kure venuni kuligan kule veni kongo to katto ema den mihar mi visneni irana kari azerbaijan kal gom to base tan hadam e israel gulun onna gom ta ade giturun india yaves vara khas gulun takun faddan e mihar masse kuram da ko mi news ek bubune inge to kuri var bodati gulun takke hawa e gota pakistan ves mi makka ebasumuga mi bairumuga esoba ki pakistan ekang usas kuragun kama vesewa bune waake ki israila mi india gulunta warab bodan israil india gulunta badai kurakama pakistan ang usas kuragun ei pakistan ang threat ekama pakistan deke eti kama mi buna medenne mi tingomuga mi difa ebasumuga soykuma pakistan eb waake ki ekama pakistan isnegi nuni ekama bairwa nimi essaba alsebe komagut kavyes Saudi Mali ini libu ma, ane korang, eka ada, bodu degau maka, baru ni ma Pakistan, ekan beri kami filan. Ema mikhal baru kantat takang eba, rawa kami be, adi eg iturun media stunt jessuma, ekik propaganda tak, ane ket kuruma, Israel, Amil dan nafsang Israel itu mad kuran nonia, depend dua, mihari gudan ane huria kami kang, Israel Amerika me depend dua ni, hatiar kami bias, kabo tak ket kami bias, ikso dihi kami bias, benda kami himaya kami bias. Ingat itu, adi hengus dan orang yang Israel ki Israel Palestin memang demi itu mabain wahuriha anu dia persen tu mi, ecchi mi hodan Amerika tu. Eh ma, ega badaluga Israel amil leh, dia orang dan orang eh wahani kame kerunu kame heng kamingi. Ekam mi buna report tu buna agutung news view guys, Wall Street Journal guys mi buna ni Israel mi reun tu hoga, wahki post American era yang annati. Ekahala dunia kami badalum, medur mati badalum dati. Ingat itu Israel gerewun tang huri, miden nawah, waki gom tak ka golong ufadda. Egi turun muslimu ibbe kene beka jassa, saka sunni shia ikahala, mazhabi kolon tang ufadda. Ingat itu, ini mihalus kurakami. Egi turun Israel ge hatiar industry huri aje, amil leh ufadda agutan nimma. Amerika ya dependu on kuda ko. Ingat itu Israel ethere ek masalah tang hal loko. Mika kan tak kan Israel rawa pun dah kama, ni dah ni report tu, kami faham kau faham ni. Kau tu mika kurewen kau betul tu, ada yang kau ingat is.
1: Leng mika faham ni an, jawab faham kau bawa post American Middle East, nanti Amerika ni nufuz kurang medur matmi, orang nani kini tu, kau tak kau butter gendah. Tapi mika gula faham orang halam berun wedding. Misalnya tu Amerika ni nufuz kurang gendu umar kau Yahudi ing disitu umar demehat tu, demeh sebab nukta kan faham kau bawa kau gonjeh untuk kita deng kurang mati warni.
0: Nek kau mika tu kau is mihar mifenda manzar tak kau, ni tu. Turki ves meti vara boda Turki ki nagor NATO ga ome ena mes Turki ki vara ka basna ha ga ome NATO ves Turki beno wa gut nuni NATO ha faru ki an Turki menaka men ukura na Amerika ves samay gut Amerika gule ga ome ba kanta to Amerika barosa ves ekam ke Amerika ves ekala awu midan na hen darim ves tibeta ekala ba fe nu ki man termi e gut rebellious et Wahai kita baik kantat tu, kami barang gue duduk orang, di mana mereka komen ukuran. Ego tar Rusia hati harus difaham orang Amerika gunjah. Rusia S-400 marukah misil sistem yang ke? Amerika bunyi mereka komen ukuran bunyi mana ukuran di mana ukuran di mana ukuran. Eh Turki yang enge NATO Turki ya benua member. Turki NATO ya benua barang gue berat NATO ya benua Turki. Eh mai huria kantat tu kewajiban negar. Miedaki hame ekane ekkal gawumaka aludasuken ulai ka zamane no meki nge to khas ko turki ekki miha khas ko mihar ge siyas arunu danna turki adhuria kame grangalikki kam danno mele waake ki turki ekki is turki besas kremena ki kuri hadoratik bodu empire ekka hatar fas garunu go islami khilafate go to go tanikkangi එමිහුගෙස්සේකි ඉස්රයිල් බේනු හගතකන් හ කුලජවෙන ගොමෙන් නුක ඒතු සරහදු හමක හර බාර ස්්‍රයිල ොයි නිියකුලිය ාිකො ස්්‍රයිල ොයි හරි අස්කර ගාිකො ස්්‍රයිල ොයි ස්්‍රයිල් දශ ගෝල හ ගොමෙන තුරකියකි ඇති පාකිස්ථානකිවිස් හම ඊරන් ස්ටයිල මිගොහොමත විස් බේනුවේ ඒ හොමතෝගේ බාර ගතකර ඒවන්න හගගේ දූනු කුර එම තුරක ාලක ොඩ ගතක බන ස්්‍රයිල අංගා සූරිය අතරේක ති ජාස කරා වෙස් දෙෙන්නු හෙනි සූරියයාකි තිමනමගේ ගෞමි සලාම තකුළු ෆෙස්සනැකි එම සූරයා තිකුල කුලිගන කුළෙන් තිමනම සූරිය වන්නාන දෙහනක මිදේතරෙන් ඊරාණ වන්න ඕන්නුකම වනී ඉරණු වෙරික මට්ටාද මිසව විදේතර ලාාරි රිපෝට කුරදිින් තමරින් කොගෙන් ඊරාණ ගස බොල කුරදි ඒරන තුරකීක සුලේ තකුරදි භාවයක් කොක සූරියයාග සුලේ ඒරාගගේ සුලේ සූර්මයන ඊරාණග සුලේ එම ඊරාණුගේ කුරුදීන්නා ඉරාග කුරදීන්ගේ තෙරින් බයකු ෑන බනවගොත් විස්ක නරක හා මිහන් තමරින් කොගෙන් තමින් කොක්කම ගනිස් එමිහුන් කුල්ලි ගොතක ඉරාණු තෙරේ වද්දාගෙන් ඊරාණු තෙරෙන් ලා ඊරාණු රයතුන් කොතු හදාගෙන් නකොට එකතිබේ ඇති ඊරන් රයතු ඊරාණ කුරදින ඊරාණ යතුන්ත ඊරාණුග තෙරෙන් අන්න එක්කද භගාවාතික්කම එතරේක භගාවතික්කම හදාගෙන් මිගුලි කුළෙන් වගෙන් බොඩු රේවුන් අඩෙන් ඔබ එක ලාරවාලිය තුරකි තුරකියක එක එගෙන් වගුතුන් තුරකි එමරිකා රයිස් තුරකි රයිස් මේක රයිස ෆොන්ක හ විදාලික මනිිකම නුරවේ තිවන මේක හොට්වා ඒවාතික තුරකියක ගොක කුරදින දුකරණ බයන්න ඒවාගතක තුරකි බැකොල්ලන නොනී ඒකොම ඊරාණ පකි ලෝබ්වගෙනන්න නොනි ඊරාණ හෙවදිගෙන විස්නු අද ඊරාණ දෙකොළවගෙන විස්නු ඒ කුරදීන මික බාර ජිවිද්‍ය වාගතක තුරකිය නොරක්ක ඒත අලකුන් ඊරන් බෑ විද්‍යාසම තුරකිය නොරක්කා එම තුරක බේනුවේ තුරක ඊරණ ඇතිරිස ොල මස්සත වාදවරි එක මානක එබේ කන බැක නත්තා දමුමන්න එබේ කොන බැක රේවුන් තරාගෙන් එබ අන බැකද කොළ මුළු මෙන්න එකොත කන්නු වාදවරික මියන්නන ඒවාති බොඩු දෙකවුම් එම කන්තත්තක වාදය සුන්නන් එකම ඊරණ කි බද තුරකිය භගාවක්වර දහස් වනර ඊරාණු මාලු මදදින ඊරාණු ජාස සීතන තුරකිය මාලු මදදින එබ කුලේමි කන්ත එම කදම සමාක ිගෙනගේ ඊරන ේන තුරක දරගොතවාක් අයකත තුරක ේන ඊරණ දරගොතවා එක වාදවරකම මුලින් හක එක මස්සලයක මෙවැනි මිසරහද්ද මියොත්තී මුලින් එක්කද බීරට්ටි එහෙම ගෞම මෙති උපත්තාව බයික බිමුග එකො ස්රයි එමිහු පියල ස්තිවාරි කොලිගන මිකොල හොළඟගුලි එම ඒමස්සලයාග වාගතකි ඉස්රායිලක් ඒ පුරුසතු තුරකියකු සුදයෙන් අද මිදන්නෙවි මිහාරම උපදිග මිවලේ බ්ලොක ඒතු මුස්තක බද හම විධාන කරනය මිදන්නවා ඇමරිකාක් බාරු සරහදුන් දාකම වඥා ඒහම හතියාරු ඉන්ඩස්ට්‍රියෙන් උපදදා හම බ්ලොකෙක් ගොත විධානකමගේ වාහක මියදු තුරකිය හරජවදරනි දක්කවා පෙන විදාලුව මී කෑගනක මි බ්ලොකකි මයාර අලම උපදනු බ්ලොකකි සීද පෙක්ටෙ නොනියයා අස්කරී ජමාතක නුයිකම වියස් මේ එබැක නවාකත තන බැක කොද්දිනමයක්ක මේ මුස්තක් බලග ඉස්ලාම භාරි ගොත මේ හරකඇතරමක ක්ෂීගවාකකි අද මිගත එහ ගෞත වරමක ක්ෂේගවාකම සක මිසරු නම්වෙස් විදාලයි වනම ක්ෂේගවාකමක එම මිහුරියාචික බදායරග මියන්නන මෙහාර ඇමරිකා මේ කුරින් විස්ටාප නෙං හාලත පෝස්ට් ඇමරිකන් මිඩල් ස්ටක මියන්න ඒ තෙරින් ලාප පුරතම ඉතිදන බලකේ මහාරමයත්ති සෞදීය පාකිස්ථාන අධි තුරු කිය අදතරේ.
1: ಅಲ್ಲಿ ಜಾವದ ವರ ಶುಕ್ರಿಯಂಗೆ ತೋರ ಮುಹಿಮ್ ಮೌದು ಮತ್ತಕ್ಕೆ ಮೆದುರಿ ಮಚ್ಚಮಿಯನ್ನ ಬದಲ್ತಕ ಕೊಳಗುತ್ತಂದೆ ವರ್ಪ ಶುಕ್ರಿಯಂಗೆ ತೋ ಅದೇ ದುನಿಯ ಕಳಿಗೆ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಳು ಮಮ್ಮಿ ಬಲಾದಿ ಮೆದುರಿ ಮತ್ತಿ ಅಮೆರಿಕಾಗೆ ನಫೂಸ್ ಕೊಡುವ ಮುಂದೆ ಮಗುಳಿಗೆ ಅದೇ ಮಿಕ

0: එබ්බයකු අලගොන්න කුසුග රිකෝඩ ොන්න එබ්බයකු මේ මුජතම තෙර මි දුවන් ජයන එමිහුුණ දෙතර එවස් බරග මිසාක අලගමන්න හෙක්ක කොමතු අයිවිටනස ලිබිගන්තා එමිහා දෙෙන් හොරගෙච්චිතා අලුගමන මි ලිබැනි දෙ අලුගමන්නන් ඇති එබ්බා එකන පහර ඒතික එබ්බාල්ම නොලිබේතිව අලුගන්න අස්ලු හැකිගේෙල්ලි හම ගානෝනුක හුරි හොරහැන්නුම් මිවදු අලුගමන මෙන අගුමන්ග ්ලික ඉතු ාර කර කරුමග ගබෝදු කර වැන්නේ අරු අගමන් ෆරන්සික් විඩන්ස හරි හච්චක අලුමන්න වන් කරවන
1: ම ගානන බදවට මසක ්‍යසය තිබ බ ශලවා දුන් රාතුම ස්කානන බත් මේ බදක නවම මිදන මිසාක බ බයි ගානන් හර අගම රාචයක දිහ හර පාර හරවයගෙන් දරස් පදයක මුච්තම වර හදුවිකමයක බදල් වමන්න විදන මිහුග විස්නවා මිහුග ෆිකර මිග ලුම මිකන්තත්තක එකීක
0: ස් එබදල කොලගමන් එබ ගෙන එහව තමිපන අල්ගොඩු නගත්ති මේ ගෑකඩක් මිහාරස් හොරි ගානුන් තකු අල්ගොන්න ද හම කුසුග වැශන් මිහුන්න අදබලි බේවර ගානුන බෝතේ දෙන් වගතිකේ මිහර
1: රුකන ත ොර්තම රිපෝට්ම කරන් ජහෙන මිසාලක මේ මක්කම්මගේ තෙරේග එබවරක් දෙ මිහුන්ග ශකුව එබහුර මිසාක ගෝතීග ඔන්න කියෝගණඩ රුකෙක්ග හොන්න කුරුම්බායි ගහුගහුන් නම රුස් මිදන වානුවන්නේගේ හම එම සලත වෙස නිසාක එම ෆොර්තම පුළු හත්තෝ නොන රශ් කවන්සිලත්තෝ මසලේ එමකර මසල රිපෝට් කරන්ජයන එහෙම කොම්බයකත්
0: මේ අර අලුගමන්ග මේ දෙවත්තර මස්සල මස කුම්මින්නනි දෙබයක බේහ ඒ මදනීයා ජිනාය මොඩිස් පොලිසර්විසුන් මිහාරස් බලමන්දාානේ ජිනාය ජිනාය මස්සල මිවගුත් හුළු උෂයරග මිදී දිවේ පුදුහොන්ගේ හිතු මත හිදමත් දිහ පුදුන්ගේ හිදමත වර පසේහවාන මෙහාරු මස්සලෙන් හොශාල එක්කමකි අලගොන්ම මිසරුකාරුම් මෙහාරු ඉන්නාන 911 තාරෆ් කොෆ කුරි අලගමන ගැංගුලන 119
1: කොමකස් නුවෙන් එක එකකශ ගුළුවන්
0: මි නම්බරු ගුලෑගෙන් අලගමන හුරිහා මස්සල කොම්පලන් අති එවරම් පසේහේ ගොත සේ බෑන් අලගුණන අලගුණු ගතවන්න ෆෝනු ඩිජිටල් ෆෝනු නගෑගන් මෝඩිස් පොලි සර්විස්ක සයිට වදල්ලාාෆ ඔන්ලයින් ක්‍රයිම සැබ හුෂයල ඒයි හම ඔන් සීන් කාලගුමන කර විධානක මිසාලක ෆෝන කෝල කොල්ලම් බේනු නොවා මිහ හම එගොත ඔන්ලයින් ක්‍රයිමන් හම රිපෝට් කොල්ලෑර වගතුන් එයෙන් එටන්ුවෙන් ඉදාම්වා දිමාලක ෆෝන් ෆොනුවන් එබෙතේ එහ මානකි හුෂයල්මග නතේ දෙන් අලගමන්නක සිටි සරියම් වැසබ හුෂයල අද මිහ වර සේවන කොම්ම දිමාදක දියස් මෝඩිස් පොදිසවිස් ඉධාරන්නේන්න තන හන්නන ඒ කොම්ි තනක වන අල්ගමන්න මස්සලේ හෂයල
1: ඒ මදන තිබ ුන්ඩම පාකරම ින් තත්තන් කොළ දස්වකෙන් දනී දත්තු හම විහාවාක පොදුහ මස්සල හුෂලයගෙන් බදෙන් මිහාරෝදෙන් හල්ගොන් මිග රාජ්‍යයක මි මස්සල් තහිංගා ගොත බලායරුග මිහාර ටෙක්නෝජීක මේ ෆන්නී යාතක මිසමානක වරම් මිහුන්න නේංගි එමිහෙක්ගේ හම එකකවුන්ටක හොන්න ෆෑසායා දැන් වර මිදන ෆේරුම් වක්කම් ෆේරුම්ග තෙරේග මිසාලක මිකාකන්තත්ත වෙසෙ පහිංග මිකාලකන්තත්ත කුරා මිහුන්ගේ එකකම හේලන් තෙරුම ආම මිහුන් එම බොඩම විශ්න ජයන කොන්කමකත්තු හර කොම්මෙස් හලා අබදු මෙසජෙන්ගේ බාද මි බේෆන පවිදාාන ලිංක නොෆිත්තාශය දෙන්නනි ෆෝන් අන්න නේගේ කෝල්තක දෙත්ත ජාාවන දේශකො මෙ ාරතය කොමස් බොඩ නාමෙන් එච්චල් ලිබිග බ ගුලාලා හම ජාවද්‍ය මියනිකම කොල්ලද එනගේ කවන්ටු කලා අසු මිකංකමක කොබත් එම බොඩස් සමල්කන්දයෙන් විකමකි
0: අරම් මොහෙම සවාද ඇති කොරේ එකමස් මෙහාර අල්ගුමන්ග තාර කරවිදාහම මේ ස්කේම් සෙන්ටර එකකන 24 හිතුමදේ ස්කේම් සෙන්ටර බොරි එහම කොම්ි වගුත ගුලා ලෙස් ඒක් සෙන්ටරුගේ හිතරිකම් අල්ගුමන්න පොර එහෙන්නමස් මිහාරු අල්ගුමන් පහ සමාල්වාංජයේ එක්කමය බොරි නිසාලක ඔන්ලයින් පලට් ෆෝර්ම එච්චි ගන්නවා නිසාක ෆේස්බුක්කුම් වෙ සිින්දදාන මාකට් ලේසම සිින්දදාන අද එහෙමිය ගුරුපෙන් හදාෑගෙන් වෙස් හරදාන මීච්චසකි එකල් එවස් තනක රජිස්ටර්ඩ් වියපාරය කරනුවේ මානක එකොනමික රජිස්ට්‍රී කරයගෙන් දා තන් තනන්නු මිතන්තන වියපාරි එච්ච මිහක ඔන්ලයින් කොම් මිගොත දක්කාලීම අගුමන්න ඇති අගුහැවීම විවාගොතකී මිය ෑසා මි දෙක්කැන ෑසා දක් කා මුදා ලිබන මෙන්න මෝඩිස් පලිස් විස මේ කොම්පලේන් කර අන්නේරු මිබුණනාහැම වෙෙනන එකම හගිගතකී ගන්න මිහා ඇති අත නොලිබෙනස් නුවත ලොදන් නුෆැනිස් ඒහිසාබ ඒ හම නානස් ෆෑසා එමිහක පයනුකොන් කුරම්වේ ෆෑසා දීෆී නම ෆෑසා අතුළ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.